තිය දෙමීහුන්න ලිබේ කානාය තිය දෙමීහුන්නං අවමග කුරින් තිමංකලේග ෆානු තිය දෙමීහුන්නං එයි කොන් එච්චකං අංගවා දෙවා හොසීමේ එයි තිමංකලේග ෆානුගේ වෙරි රස් කලාගේ තිමංකලේග ෆානං උගන්නා දෙවි කන්තවගේ තෙරෙන් කමකේ අල්ලාහං ඊමානුවා බයිගෙ දීන් හම කශවරුන් තිමන් දූ කොල්ලාෆීමේ අදි එවරනී හම ආහරත කාෆිරුවගෙන් වා බයිකේ

තියද මීහුන් කුරේ එකකු දන්නාච ෆහ ඒනාග සාහිබ මීහායන් ඒනා රාදේනති අදි අනෙකකු දන්නාච ෆහ ඒනා සොලීබන් එරුවේනති දෙං ඒනාග බොලුන් දූනිකානෙති තියද මීහුන් ඔළුම් ෆිල්ුවම් උළේ කන්තවනී එගොතන් නියා කුරබ්වාාෆයි.

නජාවානකමංහි කුර විමිහාය එකලේෆානු විදාල්වි තිමංකලේගෆානුග වාහක තිබාග සාහිබ්මිහාග ගාතුගා කියාදේශේ. සහ ඒනාග සාහිබ්මිහාග ගාතුගා එවාහක දක්කම් ශෛතෝනා ඒනා හඳානැති. සහ එකම්ග සබුන් එකලේගෆානු ජලුගා ඉතුරු එතන් අහරකු හුන්නවේ.

ගස්ගෙපානු විදාළුවේ හමකශවරුම් තිමන්නායම් හුව ෆෙනුගා ඵල හැක්ගෙරි ෆෙනේ ෆෙන්නනී හිකි හැක්ගෙරි එක්ගෙරිතක් කණිකොන්නේ අදි රෝ හැක්කුරාගඩායි හිකි හැක්කුරාගඩු ෆෙනේ ඒ බොඩුන්නේ තිය බෑමිහුම් හුව ෆෙනුග මාන කියාදේ බයකු කම්ගා වානම අහොරෙන්ගේ මි හුව ෆෙනා මෙදුගා අහොරෙන්නම් ඔළුම් ෆිලුවා දේශේ.

විදිවිදිගෙන් හැං අහරු වන්දෙන් තියබෑ මිහුන් ගොවාන් කුරා හොෂකමෙ අදි තියබෑ මිහුන් කණ්ඩා ගොවාමෙ කුරා ගණඩුගා බහට්ටාශෙ කෙවම බේනුම් කුරා මදු එතිකොළම් මෙනුවීයේ.

දෙං එයෆහ තදුමඩු හැං අහරන්නා නැති යබෑමිහුන් රක්කාකුරි තකෙතින් මදු එති කොළ මෙනුවී ඒ අහරතක බහට්ටාපාහුරි තකෙති යබෑමිහුන් කෑ හොස්කුරානුවේ.

තිමන්ගේ ගාතන් ඒනා ගෙන්නාශ ෆහෙ රස්ගෆානු ෆොනුවි මීහා එකලේෆානු අරිහන් ඔවුමුන් විදාළුවි තිබාග සාහිබ මීහාගේ අරිහ තිබා එඹුරි හිඟෑදාශේ ෆහෙ ඒවරෙන්ගේ අච්ත කොෂාලි අංහනුන් තකත් වී ගොතකාමිදු ඒනායා ස්වාල් කොබ්බලාශ හම කශවරුන් තිමන් කලේගෆානුගේ වෙරි රස්කලාහන්ගේ ඒවරෙන්ගේ මකරුවෙරිකන් මොලත් දෙනවඩගෙන් වේ.

එබහි රස්ගෆානු විදාළුවි හිය කඹලුන් යූසුගෆානුගේ කිබයින් නුබෑකමකං එදුනු හිඳු කම්වී ගොතකී කොබාහියේ එවරෙන් දෙන්න වූවේ හාශලිල්ලාහි අල්ලාහුග හුස්තාහිරුවන්ත කමයි එකලේ ගෆානුගේ කිබෑගා එවෙස් නුබෑකමවා කමක තිමම්මෙන් දෙනෙන් නැතිීමුයි අල් අසීසුග අංහනුම් බුඤ්ඤෙ මිහාරු හක්කො තෙදු ෆාළුවෙජ්ජේ එකලේගෆානුග කිබෙන් නුබෑකමකං එදුනී තිමන්නාය අදි හැම කශවරුම් එකලේගෆානු වනී තෙදුවරින්ගේ තෙරෙන්නේ.

අධිතිමංකලේ ගිෆානුග නස්වෙස් තුහමතුම් බරීයෙන් නුක්‍රවමෙ හැම කශවරුම් නෆ්සකී තිමංකලේ ගිෆානුග විරිරස් කලාග රහමල්ලවෑෆිනම මෙනුවී නුබෑකන්තකං අබදස් අමරුකුරා එච්චකං කශවරේ හම කශවරුම් තිමංකලේ ගිෆානුග විරිරස් කලාගෙයි ගිනගිනෙන් ෆාෆ ෆුස්සවා රහයිම් වන්ත රස්කලාන්ගේ.

0: එෆදෙන් එකලේගෆාන බේනුම් ෆුළු තනිග්ගා හුන්නවේන ගොතුන් තිමන් රස්කලාන්ගේ එකලේෆාන් මිශ්‍රුගේ බිම්ගා බාරවර කුරවීමේ තිමන් රස්කලාන්ගේ ඉරාද කුරවවා බයක තිමන් රස්කලාන්ගේ රහමල්ලවමේ අදි එහසාන් තෙරින්ගේ ධර්ම තිමන් රස්කලාන්ගේ ගෙල්ලෙන නුකරවවා හුසීමේ
1: ولأجر الآخرة خير للذين آمنوا وكانوا يتقون
0: ادي همකෂරුන් ඊමාම් වේ තක්වා වර්වේ උලුනු මීහුන්න ආඛරතුගේ ධර්මයාගේ හේක මා බොඩේ
1: وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون
0: අදි යූසුගේ ෆානුගේ අහුන් අතුවේ ජව්වේ දෙන් එකලේගේ ෆානුගේ අරිහන් එවරෙන් වද ජව්වේ අදි එකලේගේ ෆානන් එවරෙන් ඉංගි වඩාගත ෆහෙ එවරෙන් නකං එකලේගේ ෆානී කාකු කම නේගේ

මිහන් තිමංකලේ ෆානුග අරිහන් ඒනා නුගනෑනම තිමංකලේ ෆානුග අරහුන් තියබෑමීහුන්නකම් මිනිදිනුමෙන් නෙති අධි තියබෑමීහුන් තිමංකලේ ෆානුග අරිහන් නානාශේ.

ඒනාගේ අහ යූසුගේ ෆානයා මෙදු තිය බෑමීහුන්නන් ඉත්බාර කුරිෆදයිම් මෙනුවී ඒනායා මෙදු තිය බෑමීහුගේ මච්ච තිමං ඉත්බාර කුරානයහි යෙ ෆහෙ අල්ලෝහී රක්කාතෙර කුරබ්වා එම්මෙ හෙ රස් කලාන්ගේ අදි එකලාන්ගේ රහ්ම ලබ්වා එම්මෙ රහ්ම වන්ත රස් කලාන්ගේ.

0: මෙයාට ගඩින් නොකට සාරෙස් තිම්මට එකර සිකුන්ත මේ දිවි රාජ්‍යයකට. ඒකි තන්තනු ිදමෙන් හෝතුමක එහන්තරන ොයි සේ කොද දෙනම ගොතුන් මේ වගතු කොළ අගුම මේ හස කොල්ලනී ස්ටා මඩිකලුන් දෙමු ගන්න ්‍රීදමැත්තක. මික මංගුලේ ගුතු මල්මාත හෝතුම ෆෝනු මිදන්වාලනී ස්ටා මඩිකල්ගේ ෆාත් ෆරීමයින් අස්ලාමලයකුම්
1: කියනෙත්තු
0: විදර් දෙ ෆනන්ත ස්ටා මඩිකලුම් මිදේ ිදමැතැකි කු බෑක.
1: ස්ටා මෙඩිකල්ල කියන්නේ වර සහන් මාලේ ගහලුවේ ක්ලිනික් එකේ මේ බොස්මෝග මාෆන්නව හුල්ල ක්ලිනික් එක දැන් අරුන්නේ මේ ක්ලිනික් ගානේ හුල්හා මේ හාස බලිතක ආම් බලිතක ෆර්වා දෙව ડોක්ටර්න් තිබ්බවා මිසාලක ගයිනි ડોක්ටර්න් ඔපරේෂන් අදේ ડોක්ටර්න් කුඩකු දිගි ડોක්ටර්න් මේ මිසද අනේ බලිතක අදේ ડોක්ටර්න් තිබ්බවා දැන් ඒගේ ඊතුරු අරුන්නේ මේ මෙඩිකල් හෙදුමක මේ ක්ලිනික් කතරේක එක්ස්රේ නෙගුම් ෆොටෝ නෙගුම් මේ හොරිහාක මෙස් මේ හොරිහා හිබ්බත්තක වෙස් ගිබේනේ මේ අරුන්නේ අනේ වර පොඩ සමාල්කන් දෙකම මේ හේරුන් තේපුරුම්ගේ ප්‍රෝග්‍රෑම් තන් උසෙද්ද මිසාලක මේ මෙල් මිමන්තකි අරුන්නේ මේ දුනියක කැන්සර් උරමති කැන්සර් අධේ මල මත් දේ මීහුන් හේලුන් තෙල් කරුවා මහ එන්නේ මිනෝ බිමිනෝ ගේ බාවිස් වන දව එබ අරුවන් මෙ රේකඩ හිංගන් මල මත් දිනු මුගේ සෙෂන් නේ මුලින් හිමේ බාවණි අරුවන් මෙ ගෙමි අනි මල මත් දිනු මුගේ සෙෂන් ට හේලුන් තෙල් කරුවා මුගේ සෙෂන් වෙස් මේ ඒතුරු අරුවන් හැම කලි සිහි ගොතුන් මේ හේලුන් තෙල් කරුවා මෙන්නෝ මිසාලක මේ අරුවන් මෙන්ගේ මේ මුල් සමෝග වර වාහක නොදකෙවේ මෝනෝ මේ බක්යන්ගේ දවරු දරිපුුල්ගේ හයාතුග මේ දාදි පහන් අරුවන් මෙ මේ බේවී මේ බක්පෑ බක්්ි කාමයක් බක්පයක බොමුගේ මුහිම් මොකන් අරුන් මෙන්න වර තරහි බ්ලිබේ මි කහල ප්‍රෝග්‍රම් තකනයවීම මේගේ ඉතුරු අරුවන් මෙෙන් අලත්තා අරස් පුරන් ගස්තුකොස හොන්න ප්‍රෝග්‍රම් තලෙසේ බෝරි මේ මාබඩ දුවස්වර කුරවිධාන කසිරත්ත එකසිරත්ත හොගේ සෑදා එකසිරත්ත කුරාණෙක බොනල දිනුන් දක්කා දිනුන් අදි ක්ලිනික් කසත් කුරවේන කොතන් හම ජේක බේවා මේ මේ අංහිනුන්ගේ දුලහෙවකම විශාලක ඉද්දැන් කෙටේ උමුරුග දිමාවා කන්තත්ත කාමිකාලකන් සමන් අනි නිහුන් හේලුන් තිරිකුරුව මා මොල මත් ෆෝර්කොද්දී මේ ඒ ඉද්දැන් කෙඩුමගේ දොස්වරු ඒ අන්න උඳ පෝතා එනිහක තහම්මල් කුරාණෙ කොතා නෝනි දුරාලා එකන්තත්ත දෙනගතුමුගේ මුහි මොකන් අංගෑ දිනෝ ඉසද කන්තත්ත මේ අරුවන්නේ ක්ලිනික් පුරා කන්තත්ත කකි අගඩි පණලෑ දුව හදිමාවේ තො ඒ හුරිහාය මින්ගේ වෙස් හුරිහා මසත් පෙත්තන් නිමාලාප කොඩකොන් මේ හමචීලමේන දුවහක වාතිීව හක්තා නිමේ දවාහ මේ සතත කොල්ල නිගස්ත කොරන්නවන්නේ දෙන් මේ ක්ලිනිික් කරුන්නේ මේ හිදමැත්ත දේ ඉරුග හම මේ බෝෂීගේ හිදමස් කෑන්ගේ හිදුමයි මේ ඉමජුන් සී පරවා මේ හොරිහා සතත කෙදෙස් හිමිනිගෙන් දානෙ
0: මෙහර මී මාලුමත් දිනමගේ සේෂන්තක බෑරුමක් කියන තොකන්ත කුරන් ජහේනේ
1: අරුන්ගේ මේ නම්බය ගුලාල නුවත මේ වයිබ කොල්ලෙවේන මේ ෆේස්බුක් ත්‍රෝ කොන්වස් මෙසේජ් කොල්ලෙවේන අරුවන් මෙන්න
0: කබත නම්බර එක
1: අරුවන් නම්බර් තියාල්
0: දෙන නේද මේ ඛිද්මෙන් හොදව ෆරයිතකුන් සමාල් වෙලපන් වී මුහිම් මුකන්ත තැකි කබතෝ
1: හම මේ වඩන් දෙවන් වී මේ මොලු මත හෝදාලු මත්තකාරුවන්ගේ ක්ලිනික නිදෙක් අරු ಪುರಿ ಬೇಗ ರಿಜಿಸ್ಟರ್ ಬೆಲುಮಕ್ಕಿ ವಾರ ಮುಹಿ ಮುಖಮಿ ಅಳ್ಗನ್ ಬೇಫ್ರೋನ್ ಹಮಜೀನ್ ಆಗಿರ್ತಿದ್ದೇವೆ ಗೊತ್ತಾ ಅರೇಂಜ್ ಕೊರಮಿಗೆ ಯಾವ ಲ್ಯಾಂಡ್ ಲೈನ್ ನ ಗುಳಾಲಂ ವೆಜ್ಜಿಯಾಮು ಹತರು ತಿನೆ ಸುಮೆನ್ ಹತೆ ಹತರಕ ಗುಳಾಲಿವೇನೆ ಹೇಗೆ ಇತರು ಮೊಬೈಲ್ ನಂಬರ್ ಮೀ ನನಿ ನೋಯ್ ದೇ ಅಶೆ ಹತೆ ಹತೆ ಫಹೆ ಫಹೆ
0: ಬಿದಾರ್ದೆ ಫಾಂತ ಮಿ ಖಿದ್ಮನ್ ಹೋತವ ಫರಾಯತ ಕುನ್ ಸಮಾಲ್ ವಾನ್ ಜೆ ಮುಹಿಮ್ ಕಂದ ತಕಿ ಕೋ ಬಾಕ
1: ಖಿದ್ಮನ್ ಹೋತವ ಫರಾಯತ ಕುನ್ ಮಿ ಮಿಸಾಲ್ ಕ ಡಾಕ್ಟರ್ ಕ ದಕ್ಕಾಲಂ ವೆಜ್ಜಿಯಾ ಮುನ್ ಹಮ ಅಪಾಯಿಂಟ್ಮೆಂಟ್ ಕೆ ನೋಟ್ ಕೊಲ್ಲಂ ಜೆ ಹೇನೆ ದೇನ್ ಮಿ ಮೌಲುಮಾತ್ ಹೋದ ಸೆಷನ್ ಗ ಬ್ಯಾವಿರ ವಾನ್ ವೆಜ್ಜಿಯಾ ಮುನ್ ಮಿ ದುರಲಾ ನಾನ್ ನೋಟ್ ಕೊಲ್ಲೋ ನೋತ ಮಿ ಮಶೂರ್ ಹಿಸಾಬೆ ವರ ಕುರಿನ್ ಸುರೆ ಕುಡೈರು ಮಜೀದ್ಗೆ ಬಸಹುರಿ ಬೇಫಳಕ ವೆಜ್ಜಯ್ಯಾಮಿಲ್ಲ ವಾಣ ಮಜೀದ್ಗೆ ಗಾಣಿ ಕಮ್ಮತಿ ನೋತ ಮಾಫಣ್ಣು ಬಿಸ್ಬುರು ಹಿಸಾಬು ನೋಣಿ ಮಿಹಾರು ವೆಜ್ಜಯ್ಯಾಮು ಇಲೆಕ್ಷನ್ಸ್ ಇನ್ನ ಹಿಸಾಬು ಏ ಹಿಸಾಬುಗ ಮೀ ಕ್ಲಿನಿಕ್ ಮೀ ಇನ್ನೇ ಬುರುಜಿ ಮಗವ್ವಾ ಗೊತ್ತಾ ಜಾಗತಣವ ಕ್ಲಿನಿಕ್ ಕ್ಲಿನಿಕ್ ಅಕ್ಕಿ ಅಲ್ಗೊಂಡು ಮೇ ಹುರಿ ಕಾಲ ಹಿದ್ಮತೆ ದಿಬಿಗಣ್ಣ ಇರುಗವಸ್ ಹಮಜಿಗೆ ಲಾಗಿ ತನಗ ಇದಿಲ್ಲವೇ ಕಾಲ ತಾನೆ
0: ಅದೇ ಹಿದ್ಮತ್ಗೆ ಫೇಮ್ ವರ್ಣಗಳು ಕುರಮ ಕೊಬಾತ ಒತ್ತಿಬೆ ಫ್ಲೂ ಕುರವ ಮಸೆಕ್ಕೆ
1: ಅಲ್ಗೊಂಡು ಬರಬಡ ಸಮಾನ ಕಲ್ದೇ ಕಮ್ಮೆ ಮೀ ಬಲಿ ನೀ ಹೊಂಗೆ ನೀ ಸೀರು ಇಸೆ ಹೆಟ್ಟೋ ಏ ಗರ ಮುಹಿಮುಖ ಕೊಕ್ಕುರಾತಮೆ ನೀ ಎ ಬಲಿ ನೀ ಹಕ ಕ್ಲಿನಿಕ ವಣ್ಣ ಹಿಸಾಬು ಎ ಬಲಿ ನೀ ಹಾಕಿ ಹಮ ಎಮ್ಮೆ ಮುಹಿಮು ಮೀ ಹಾ ಕಮುಗ ದೇಕೊಂ ಏ ಅಳ್ಗೊಂಡ್ ಮೆ ಕುರಾತಮೆ ದಿ ಏ ಗೀತರು ಮೀ ಹಿಡ್ಮ ಲಿಬಿಗಣ್ಣ ಗಣ್ಣ ಬೇಫುಳ ಬೇಫುಳಾಗೆ ಮೀ ಸಿಯಾಲ್ ಹೋದೋ ಅಳ್ಗೊಂಡ್ ಮೆಣ್ಣ ಇತರ ಕಂತ ಮೀ ಫಸಿ ಹಾಕೋದ್ ಕುರೆ ವೇಣಿ ಕೊಂಕಂತ ಕಿತ್ತೋ ಪ್ರೋಗ್ರಾಮ್ ತಂಗ ಹಿಂಗು ಏ ಅದಕ್ಕೊಮ್ಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಇದ್ದಿ ಗೊತ್ತಗ ನೋನ್ ಕಮುಗ ವಿಎಸ್ಎಸ್ ಡಾಕ್ಟರ್ ದಕ್ಕ ಅಣ್ಣವಾಗುತ್ತ ಏವ ಗೊತ್ತುಕೊಳ್ಳೋ ಇದೆ ಫ್ಲಾಗೆ ನೀ ಕ್ಯೂ ನಂಬರ್ ಜೆ ಎಂದೆ ಇವೆ ಫ್ಲಾ ಯಾಕೊಮ್ಮೆ ಇವೆ ಫ್ಲಾ ನೀನು ಕಮ ಕಣ್ಣು ಅಂತ ಗುಳು ಹೋಯ್ ಮಿಸಾಲೆ ಗೊತ್ತು ಇತರ ಎತ್ತರೆ ಹಸಿಗೆ ಡಾಕ್ಟರ್ ದಕ್ಕ ಅಣ್ಣ ಬೇಫಳೆ ವೆಜ್ಜಯ್ಯಾಮು ಗ್ಯಾಂಡೆ ಅಣ್ಣ ಆರಾಮಿ ಹಾರಿಸತ್ರೆ ಕೊರಿಯರ ಮುಂಗ್ ಅಣ್ಣ ಬಲಿತ ಮಿಸಾಲಕ್ಕ ಲೇಮಚ್ಚದ್ಯೋ ಕೊಲೆಸ್ಟ್ರಾಲ್ ಮತಿವೋ ಅಕುರು ಬಲಿಸದ ಬೈಗಾದೆ ಮೌಲು ಮಾತು ದಿನೋ ಮಾಬಡ್ ಬೇಫಳಕ ವೆಜ್ಜಯ್ಯಾಮ ಬೇಫಳಿಗೆ ಮಾಬಡ್ ದೋಸರು ಅಳ್ಗೊಂಡು ನೀನು ಸಿಹಿ ಗೊತ್ತು ಬಲ ನೀನ್ನ ತಿಂದವ್ರೆ ಮಾಬಡ್ ದೋಸವರ್ಗ ಕುರಿಕೊಳ್ಳು ಮೆದುತರೆ ದೇ ಸಹಕೊಳ್ಳು ಏ ನೀ ಬೇಫಳಕ ಗುಣ ಹುರಿ ಗೊತ್ತು ಮೌಲು ಮಾತ್ ಎದು ಫೋರ್ ಕೊದ್ದಿ ಹದ ನೀ ಕುಡಕು ನಿಂಗೆ ಡಾಕ್ಟರ್ ದಕ್ಕಾಣಮ ಕುಡಕು ಜಾಹೆದಿ ಬೋಡೋಮ್ಗೆ ಕಂತತ್ತ ದರಿಫುಳುಗೆ ಇಸ್ಕೊಳಾ ಬರದಂ ಬಟ್ಟಂ ಜೆ ನೀನ್ವರು ಮಿಕಾಳ ಮೌಲು ಮಾತ್ ಎಬ ಫೋರ್ ಕೊದ್ದಿ ಹದ
0: ಬರಬರ ಶುಕ್ರಿಯಂಗೆ ತು ತಿಹಿ ಸಾಕು ದೇ ಮಾಲು ಮಾತಟ್ಟ ಕವಾಕಿ ವೇಲಾನಂಗೆ ತು ಅದುಗೆ ರಾಜ್ಯಗೆ ಖಿದ್ಮತ್ಗೆ ಮಿಗ ಖಾಸ ಕೊಲ್ಲಿ ಸ್ಟಾ ಮೆಡಿಕಲ್ ದೇ ಮುಂದ ಖಿದ್ಮತ್ತ ಕಾ ಗುಳೆಗುತು ಮಿಗ ಮಾ ಗುಳೆಗುತು ಅಣ್ಣ ಮಾಲು ಮಾತೆವಿ ಸ್ಟಾ ಮೆಡಿಕಲ್ ಕ್ಲಿನಿಕ್ ಫರಾತಂ ಫಾತ್ಮತ್ ಫರಿಮಾ ಮೆಹರ್ ಗಡಿ ನೋ ಗಡಿ ಫನ್ಸಾಸ್ ಎಮ್ಮಿನಟ್ ಮೀ ದಿವಿ ರಾಜ್ಯಗಡು
2: ಅದುಗೆ ಖಾಸ
0: ಅದುಗೆ ಖಾಸ ಮಿ ಬ್ಯಾಗ ಫುರ್ತಂ ಬಲಾಲನಿ ಫಾದಿಪುಳ್ ಕುರೆಂದು ಕೌನ್ಸಿಲ್ಗೆ ದೇಹ ಸಬ್ಬಿಸ್ವನಹರ್ಗೆ ಆಕ್ಟಿವಿಟಿ ಕಲನರ್ಗೆ ಹಿಮನೆ ಕುಳಿವರಂ ಬಾರಾಯ್ ತಗತೆರೆಂಗ್ ಕುರೆಂದುಗೆ ಕ್ಲಬ್ ಜಮ್ಯಾತಕಂ ಹುಳವಾಲಯಂ ಬಾವಾ ಲೋಯ್ ಕುರೆಂದು ಫುಟ್ಬಾಲ್ ಬಾರಾಯ್ ದೇಹ ಸಬ್ಬಿಸ್ ಮಿ ಬರಾತುಗ ಬ್ಯಾರುಮ್ಗೆ ಫುರ್ಸತ್ ಮಿಹಾರು ಆಮ್ಕೊಂ ಹುಳವಾಲ ಫಣಿ ಅದಿಂ ಬರಾತು ಗವಾದುವೆ ಸೊನಿ ಆಮ್ಕೊ ಫ ಮುಬಾರಾಯ್ ಫೆಶ್ಮಾ ಹಮ್ಜೆ ಫಣಿ ದೇಹ ಸಬ್ಬಿಸ್ ನವೆಂಬರ್ ತಿನಿಕ್ ಮುಬಾರತ್ಗೆ ಬಹರೂಮ ಶೌಕೇರಿವ ಕುರೆಂದೂಗೆ ಕ್ಲಬ್ ಜಮ್ಮಿಯಾತಕುಂ ದೇಹ ಸಬ್ಬಿಸ್ ಅಕ್ಟೋಬರ್ ಬಾರವಣ ದುಹುಗೆ ಎಗ್ಗಡ ಸುಮ್ಮಿಂಟುಗೆ ಕುರಿಂಗ್ ಮುಬಾರತ್ಗೆ ರಿಜಿಸ್ಟ್ರೇಷನ್ ಫಾರ್ಮ್ ಫುರಿಹಂ ಕುರೆ ಮಫಹು ಕ್ಲಬ್ ಜಮ್ಯಾಗೆ ರಜಿಸ್ಟ್ರಿಗೆ ಕೊಪಿಯಾಯ್ಕು info@kurendu.gov.mvm ಮೇಲ್ ಮೆದುರಿಕೊ ನೋತ ಕೌನ್ಸಿಲ್ಗೆ ಇದಾರೆ ಹುಷಹೆಳುಮ ಕೌನ್ಸಿಲ್ ಎದ್ಲವ ಅದು ಮೀ ಗೀತರು ಫಾಹಕ್ ಕೊಲ್ಲಂ ಮಿಹರ್ ಫುರ್ಸತ್ ಹುಳು ಅಲಾಫಾ ಮುಬಾರಾಯ್ ತಗು ತೆರೆಗ ಶವ್ಯ ನೂಮರ ಕೌನ್ಸಿಲ್ ಹುಳು ಅಲಾಫಾ ಅಂಬಾರಾತ ಕಾದ್ ಮೀ ಗೀತರು ತುಲಿಸ್ತು ಫುರ್ಸತ್ ಮುಬಾರಾಯ್ ವಸ್ ಮಿಹಾರ್ ವನಿ ಹುಳು ಅಲಾಫಾ ಮಿ ದೇವಂಬಾರಾತ್ಗ ಬಯರುಮ್ಗೆ ಫುರ್ಸತ್ ವಸ್ ಎ ಬಾಯ್.

ගෙනස්තරින් හප්තාගවාහක මිසිල්ස්ලාග මිහාරස් කෙනෙස්සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වාබ්දුල් ගනී හදියා කුරවාෆාවාහකේ මේ හප්තාගස්වාහකෝ ශේලි.

0: එංහා සතරසයක සාලිස් නුවය කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාච්චයක අඩු
2: අදියන් අදියන් කියන වෙපති හොරි
3: මිහිරි වර බොඩා හාස්ව
2: අනෙක් කටෙස්ටු කෑරිවීම මත මන්හා මන්නා හාද දෙර වෙෆය
3: අහරෙන්ගෙ වර ගෑක්කුජ අහරෙන්න මලාමෙක් කුරණේ
2: හාස්නු එබ ස්පිල් ද ටී ප්‍රෝග්‍රෑම් අඩු එහි මති කාලා හූරි හාකංක මං හල්ලු හොදන ගේන
3: ස්පිල් ද ටී
2: මිකාල කංකන් දිමාවීම කන්තක්කුර විධාන ගොත්තන් ඒ ප්‍රෝග්‍රාමුන් ගේන
3: හමේකනි දිවෙහි රාජ්‍යය ගඩු
4: ආදිත්ත දුවහෝගෙ හවීරු හතරගඩි ෆනරෑගා
5: රිපීට් බුදු දුවෝග හවීරු හතරගඩි ෆොනරෑගා
4: අධි බුඩාස්පති දුවහෝග හවීරු ෆහෙත් ජහයඩු
2: එංහා සතරස් දෙක සාලිස් නුවේ කිලෝ හට්ස් මීඩියම් වේව් අධි අඩ්‍යහ නුවේ මෙග හට්ස් FM බෑන්ඩ් හමේකනි දිවෙහි රාජ්‍යයගේ අඩු එන්තිසාර කොල්ලවා
6: ಹಯಾತಕ ಸಫಾತ ನಿಳು ವಾಲಮುನ್ ತಿಲವಣಿ ಕಳಾ ಹುದುಗೆ ಮಂಜರದಕಿ
7: ಕುಲವ ಮುಂದಣಿ ದಿರಿಯುಳಮುಗೆ ಅಡಿಗುಡಂತಕ ಕುರಿಮತಿವಿ ಕೊಂಜಮಿತ
6: ಇವರ ಕೆತ್ತರಿಕ ಮಾಯಕು ಕಾಮಿಯಾಬಿಯ ವಾಸಿಲುಮ ಕುರಿ ದತರು
8: ಹಯಾತು ನಾಮ
7: අසුමකී කොබාකං අමලුන් දක්වාදින් තිරිහුරි මිසාල්ට
9: අඩුවස්සවා ලැබුම කොම්මේ අංගාර දුවහෙක් ගෙහෙඳුණු අක්කඩි තිරිහුන් රිපී මුදදුවහු ගෙරේ අක්කඩි තිරිහුග අදි බුරාසල් දුවහුගේ මෙන්දුරු එකෙක් ජහායරු
7: හම එකනි දිවෙහි රාජ්‍යගේ අඩු
10: ತುರಾಸ್ ಏ ತರಿಕ ಅಹರ್ಮೆಂಗೆ ಬಹ ಸಗಾಫತ ಆದಕಾದಾಯಗೆ ತೆರೆಗ ಆದ ಬ್ಯಾವರ್ ಕಂತತ್ತಕೆ ಹುರೇ ಅಡುವಹಾಲಂ ಬೇಣುಂತ
11: ಆ ವರ ಬೇಣು
12: ದಿವಿರಾಜಗನ ಟ್ಯೂನ್ ಕೊಲ್ಲ ಅಂಗಾರ್ದುಗೆ ಹವೀರು ಫಹಿಜ್ಜಾರ್ ಬುರಾಸದ್ದುಗೆ ಹವೀರು ಹತರುಗಡ್ ಫನರಾಗ ಅದಿ ಆದಿತ್ಯದುಗೆ ಹವೀರು ಫಹಿಜ್ಜಾರ್ ಹಮೇಕನಿ ದಿವಿರಾಜಗೆ ಅಡೋ

0: ගඩින් එකාරගඩි සාලි සතර්මට සාලිස් නොසිකුන්තු මීතිව හිරාච්චයකඩු මිගඩිග මිදන්නවාලනී අමිල්ල ෆරැත්තවග දෙන්නෙවුන්. අළුගඩුක දරිෆොලු කාෆ් මාලෙ ගලොළු අරූෂා මන්සිල් සීමක් මූසාවනී දෙහා සබ්බිස් ඔක්ටෝබර් හයිග නියායිෆේ වීමමා දරිෆිලුග මච්චන් එවිස් තරෙන්යෙන් නොත වසී ඇතෙවානමා එකවිස් තුවස්තෙරෙක් අළුගොන් මෙන්නා ගුළුවා එක නීමෙවුන් එදෙමේ ආයිලාග ෆරාතුම් මූසා රමීස් ෆෝන් නුවයෙන් අශෙන් හතේ හතෙන් හතේ හයිසුමේ ශහසා මුහම්මද් ෆෝන් නුවයෙන් අශෙන් එකේ එකෙන් නුවයි සුමෙන් අශේ මිදන්නවාලී අමිල ෆරැත්තවග දෙන්නෙවුන් ගඩින් එකාරගඩි සාලිස් පස් මිනිට් සව්විස් සෙකුන්තු මී දිවිහි රාජ්‍යකඩු
1: දුනියේගේ හතරු පිතුන්
2: රාජයේගේ උතුරා දෙකුණුන්
1: ඛබරා මවුලූමාත්
2: ඔට්ටු මෙන්නෙති සව්විස් ගඩීරු
1: දිවිහි රාජ්‍යයේගේ අඩු
2: එංහා සතස්තේක සාලිස්
3: කුලිබර ලෝබිකුරබ්බා ෆරාත්තුග ඛාසකෝ දිවිහි රාජ්‍ය ගඩුන් ගෙනස් දෙනි
2: ಹಫ್ತಾಗೆ ಎಮ್ಮೆ ಪಾಹಕ ಕೊಲ್ಲವೆ ಕುಳುವರ ಖಬರ್ತಕ ರಾಜ್ಯಗೆ ಎಕೆ ಕಂಕುಳ್ತವ್ಗೆ ದಂಡತ ಕುಂಫೆನಿನು ಹೀನು ಕುರಾಫದ ಹ್ಯಾರಾಂ ಕುಳುವಣಿವಿ ನತೀಜಾತಕ ಬೇರು ದುನಿಯೆಗೆ ಕುಳುವರ ಖಬರ್ತ ತಾಜಾ ಕಮಾಯ
3: ಜುವಾಂಗ್ ಎಥ್ಲೀಟುಂಗೆ ಉಮ್ಮೀದಿ ದತುರಾ ಕಾಮಯಾಬಿಗೆ ಬ್ರಹ್ಮ ಸಿದ್ಧುತ
2: ಕುರಿಯ ರೇಫಾವ ಫೋರಿಗದ ಮುಬಾರತಕ ಎಮ್ಮೆ ಅವಹ ಫೆನ್ನಾಣೆ ಮೆಚ್ಚುಗೆ ಎಮ್ಮೆ ಪಹುಗೆ ತಯಾರಿ
3: ಆದಿತ್ಯ ದೋಹುಗೆ ಹೆಂದುನು ಅಕ್ಕಡ್ತಿರಿ ಹುಂ
2: ರಿಪೀಟ್ ಹೋಮ ದೋಹುಗೆ ಮೆಂದುರು ಎಕ್ಕಿಚ್ಚ
3: ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಡಿಸ್ ನೂ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್
2: ಅಡ್ಡಿಯ ನೂ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್

0: මේ තාරිහිත තස්විර්තකේ ගකුලජසදී දිරුංගනස්තේන කුලෆිස්සේ
1: පුදි මොහ මොඩිය මරා එදිනෙ ඉන්නේ එක්ක මහරයන් බිය කියන්නේ මිර දුකු පුනි නුකුල්ජ
2: ඒ කලෝ ඉබ්‍රාහිමා ඉබර්ගෙම් මිරු මහෙන් හුන්නනි කොන්දා කුතා
3: ඒකී කුරන් හිබරුක එම්මේ මස් මෙර තනති බදනි
2: මෂා බෙලි දානෙන්නු මයින් කුරන්ජේ කමෙන් ඔවෙ දානෙන්නු එහෙ නුනස් බල මමියේ මිරෂු ගැතොළ වෙරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගෙ
0: එවේලා
4: කොමෙ පුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆණ රැග රිපීට් හැම එදුවහු ගෙරේගඬු දිහකටි තිරීහුගා අදි හුකුරු දුහු ගෙරේගඬු පාර්කටි තිරීහුගා
0: එංගන් 741 kHz medium wave ati 89 MHz FM band
4: hama ekani divih rajye ke adu
5: rasana abuna mage de aminna ki pisar jehipati be de miu ekon ko des chemo tere wani mahi wani de raho mettere ni asala ekan ewa got ke chiti quality rulikam sandan neten mewa ya tarukari ya darukhana ya adi riti wa samana de machinara rehera badige samana mibuni zaza tu ge tawaya tatta blender taka microwave to siwan urala pa me ka vyapari kollan enne pase ha shopping mall extremo urmal open bidama razi school ka hon haten noe hatare sumes
0: කොම්මෙ උමුරක
6: කොම්මෙ ෆන්තියක
0: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 741 kHz medium wave
6: අඩි 90 MHz FM band
7: قال رسول الله صلى الله عليه وسلم ليس الإيمان بالتمني ولا بالتحلي ولكن هو ما وأقرب في القلب وصدقه العمل رواه ابن النجار والديلمي رسول الله صلى الله عليه وسلم حديث كرفي إيمان كمكي أميد تككم නුවත බේරු ෆුෂුග ජීනතකුන් හාසලු කුරවේනේ කමෙන් නූනෙ එහෙනෙක් කමකු එයි හිතුන් තෙදක කබූලු කුරුමා එකු හෙව අමලු කුරුමුන් හෝදා ගණවේ කමකි
8: මේ දිවිරාජ්‍යගඩු දිවිරාජ්‍යගඩුන් එගාරු ගඩි ෆන්සාස් හැම්මිනටු කමිගෙනස් දෙනී මේත්ගේ මෙඳුරු නමාදවගුතුගේ බංගියයා බංගිතුවා
9: අල්ලාහු අක්බර් අල්ලාහ්

තිය දෙමීහුන්න ලිබේ කානාය තිය දෙමීහුන්නං අවමග කුරින් තිමංකලේග ෆානු තිය දෙමීහුන්නං එයි කොන් එච්චකං අංගවා දෙවා හොශීමෙ එයි තිමංකලේග ෆානුග වෙරි රස් කලාගෙ තිමංකලේග ෆානං උගන්නා දෙවි කන්තවග තෙරෙන් කමිකෙ අල්ලාහං ඊමානුවා බයිග දීන් හම කශවරුම් තිමන් දූකොල්ලාෆීමෙ අදි එවරෙන්නේ හම ආහරත කාෆිරුවගෙන්වා බයිකේ

නජාවානකමංහි කුර විමිහාය එකලේෆානු විදාල්විය තිමංකලේගෆානුග වාහක තිබාග සාහිබ්මිහාග ගාතුගා කියාදේශෙ සහ ඒනාග සාහිබ්මිහාග ගාතුගා එවාහක දක්කම් ශෛතෝනා ඒනා හඳා නැති සහ එකම්ග සබුන් එකලේගෆානු ජලුග ඉතුරු එතන් අහරකු හුන්නවියේ.

රසගෆානුවි දාළුවි හමකශවරුම් තිමන්නායම් හුව ෆෙනුගා ඵල හැක්ගෙරි ෆෙනේ ෆෙන්නනී හිකි හැක්ගෙරි එක් ගෙරිතක් කනිකොන්නේ අදි රෝ හැක්කුරාගඩායි හිකි හැක්කුරාගඩු ෆෙනේ ඒ බොඩුන්නේ තිය බෑමිහුම් හුව ෆෙනුග මාන කියාදේ බයකුකම්ගා වානම අහුරෙන්ගේ මි හුව ෆෙනා මෙදුගා අහුරෙන්නම් ඔළුම් ෆිලවා දේශේ.

එබහි රස්ගෆානු විදාළුවේ තිය කඹලුන් යූසුගෆානුගෙ කිබෙන්නු බෑකමකන් එදුනු හිඳු කම්වී ගොතකී කොබාහියේ එවරෙන් දෙන්න වූයේ හාශලිල්ලාහි අල්ලාහුග හුස්තාහිරුවන්ත කමයි එකලේ ෆානුගෙ කිබෑගා එවිස්නු බෑකමවා කමක තිමම්මෙන් දෙනෙන් නැතිමුයි අල් අසීසුග අංහනුම් බුඤ්ඤ මිහාර හක්කො තෙදු ෆාලුවෙජ්ජේ එකරේග ෆානුග කිබෙන්නු බෑකමකන් එදුනී තිමන්නාය අදි හැම කශවරුම් එකලේග ෆානු වනී තෙදවරින්ගෙ තෙරෙන්නේ.

අධිතිමං කලේග ෆානුග නස්ුවෙස් තුහමතුම් බරීයන්නු ක්‍රව්වමෙ හම කශවරුම් නෆ්සකී තිමං කලේග ෆානුග විරිරස් කලාග රහමල් ලව්වෑෆිනම මෙනුවී නුබෑකන්තකං අබදස් අමරුකුරා එච්චකං කශවරේ. හම කශවරුම් තිමං කලේග ෆානුග විරිරස් කලාංගෙයි ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහයිම් වන්ත රස්කලාංගේ.

0: එෆදෙන් එකලේගෆාන බේනුම් ෆුළු තනිග්ග හුන්නවේන ගොතුන් තිමන් රස්කලාගේ එකලේෆාන් මිශ්‍රුග බිම්ගා බාරවර කුරවීමේ තිමන් රස්කලාන්ගේ ඉරාද කුරබ්වා බයක තිමන් රස්කලාන්ගේ රහමල්ලවමේ අදි එහසාන් තෙරින්ගේ ධර්ම තිමන් රස්කලාන්ගේ ගෙල්ලෙනි නුකරබ්වා හුසීමේ.
1: وَلَأَجْرُ الْآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ
0: ادي هما كشورم ايمان و تقوى ويروي اولونو ميهننا اخرتو گه درماگه هيوك ما بودي.
1: وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون
0: ادي يوسف فانغ اخونت و جووه دين اكليغ فانغ اريهن اورين ود جووه ادي اكليغ فانن اورين انغ وداغته فه اورين نكن اكليغ فاني كاكو كمن نينغي

මීහන් තිමං කලේ ෆානුගේ අරිහන් ඒනා නුගනෑ නම තිමං කලේ ෆානුගේ අරිහුන් තියබෑමීහුන් නකම් මිනිදිනුමෙන් නැති අදි තියබෑමීහුන් තිමං කලේ ෆානුගේ අරිහන් නානාශේ.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු දුවාචයේ ගෙන කවම් මාගු හොරස් නුකරේ ෆදෝ දත්ත තිහෙරි
2: ආ කොක්කො
1: දත්ත ආදේ මඩමඩ මශායක බලාගෙන් අන්නච්චේ දත්ත මිහාරු මිහුරස් කුරවුණීගේ
2: තිහාද රඟල කුජ්ජකේ පර බොඩල් සුපුරීයා
1: මරු හබ
3: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
1: තෙදුවරිකම්මායකු
3: එකුවරිකමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුගා දිවහිරාච්චයගේ අඩු
3: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: ಪುಸ್ತಕಂಗ ಲಿಬಿಗಿಂಗ್ ಬದೇ ಕುದಿನ್ ಅಮಿಲ್ಯಂ ಹೆಂಗ್ ಎಕ್ಸ್ಪ್ರೆಸ್ ಕೊಲ್ಲ ಹೆಣ್ಣು ವಾಹಕ ದಕ್ಕಾಲ ಮಿಕಾಲಕ ಅಂತತ್ತ ಕುರಿಯ ಗೆಂದಿ ಮಟ್ಟಗ ದೆಮ್ ಮೀಗ ಇತರ ಮಿಸಾಕ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ ಕಮಂಗ್ ಗೊತ್ತು ಕುದಿಂಗ ನಫ್ಸಾನಿ ದುಳಹ ಕಮಂಗ್ ಅಸರು ಕುರಾನೆ ಕಮ್ ಹ್ಯಾರು ಫ್ರೆಂಡ್ಸ್ ಎಸ್ಸೆ ಬಲಿಬೆ ಎಮ್ ಫ್ರೆಂಡ್ಶಿಪ್ ವಾರ ಬರ್ಗೋದೆ ಬೇಗಂಗ ಬದೆ ಶೇಯಾ ಕುರಾನ ಕುದಿಂ ವೆಸ್ಸೆ ಬಲಿಬೆ ಅನೆ ಕಕುಳಿವರ್ಗು ತೆರೆ ಇಂಗ್ ತಫಾತು ಮಾಹೋದೆಗ್ ಫೆನಿ ಬದ್ದಲಿವೆ ವಾಹಕ ದೇಖೆ ವೇಕಂಕಂ ಕುರುವೆಂಗ ಬದೆ ಅನೆಕ್ಕ ಮೀಗ ಮಿಸಾಕ ಕುಳಿವರ ಎನ್ನುವತ ಮುಬಾರಾತೆಗ ನುವತ ಬಹುಸ್ಯಗ ಮಿಹಿಂ ಬ್ಯಾರಿಯೋಗೆ ತಿಗುದಿನೆ ಸ್ವಾಹಗ ಅನೆ ಕಾಮಿಯಾಬು ಹೋದಾಗ ಗಾಮ ಕುರು ಸೆಲೆಬ್ರೇಟಿಸ್ ಕುರಾನ ಎಹನು ಎಸೆಂಬ್ಲಿಗೆ ಕುದಿಂಗ ನಮ್ ವೆಸ್ಕೋವಾಣೆ ಎಹೆಂ ಕುದಿಂಗ ಐವ್ಯಸ್ ನಿಹಾಣೆ ಎಹಮ ಮಿಸಕ್ಕೆ ಕ್ಯಾ ಉಫಾವಾಣೆ ಉಫಾವೆರ ಕಮ್ಮಿಲ್ಲಿ ಬೇಡತ ಎಮ್ ಎವೆಸೆ ಕುದಿಂಗ ಹಮ ನಫ್ಸಾನೆ ದುಳಹ ಕಮಂಗ ಸರು ಕುರಾನ ಕಂತತ್ತ ದೆನ್ ಎಮ್ಮೆ ಮುಹಿಮ ಕಮ ಗೊತ್ತು ಕಮ ಬೈಕ್ ಕಾಲ ಪ್ರಶಾತಕ ಕಂಕಮ ತಂಕೊಳ ಬುಡ ಕುಜ್ಜ ಮಿಹಿ ಸಲಾಮೆ ಬಾಣೆ ಅಮಿಲೆ ನಸ್ಸಂಗನ್ನು ಇತುಬಾರು ಬೊಡುವೆಗೆ ನೀವು ಮಿಹುರಿ ಹಾ ಕಮಗೆ ತೆರೆ ತಿಕುದಿನ ಮಿಕಂಗ ಹೆ ಫಾಹ ಕುರವೇತ ಮಿಹಿ ಸಾಕ ಕಂದತ್ತೋಗ ಬ್ಯಾಗರಿಮ ಕೊಡಕೋ ಹಿಂಗ ಹಮ ಜಿ ಉಫಾವಾ ಹೆಂಗ ಹೀವೇತ
1: ಅಸೋ ಸರ್ ಸ್ಕೂಲಿಂಗ್ ಫಾಹಕ್ ಬಲ್ಲಿ ಗೊತ್ತಂಗ ಹಮ ಕಾಮಿಯಾಬು ಲಿಬಿಗಿಂಗ್ ಸ್ಕೂಲುಂಗ್ ಎಣ್ಣೆ ಎಪ್ರಿಷಿಯೇಷನ್ ಎಯಿ ಕಾಮಿಯಾಬು ಹೋದಿ ಮಿಸಾಲಕ ಫುಟ್ಬಾಲ್ ಕುಳೆಗೆ ನೋಡಿ ಹೆಂಕ ಮಕುಂ ಕಾಮಿಯಾಬಲ್ಲಿ ವಿಜಯಂ ಎಕಮುಗ ಇತುರ ಕುರಿಯದ್ದ ಅಂದಿಬೆ ಇತುರು ಬಾರಕ ಎ ಸ್ಕೂಲ್ದವ್ರಿಗ ಎಕಾಲಕಮೆ ಫಾಹಕ ಕುರಿಮ ಬೆಗೆ ಇಂದೇ ಕಣ್ಣೆ
2: ಎಮ್ ಎಫ್ ಅಹೂನ್ ರಾಜು ಬ್ಯಾರ್ವಿ ನೆಟ್ ಪೋ ಮುಬಾರಾತು ಗವೆಸ್ ಹುರವಿ ಸ್ಕೂಲ್ ಸ್ಕೂಲುಂ ವರ ಕುಲಗದಕ್ಕು ಫಾಹಕುರಿ ಅಳ್ಕಡು ಮೆಂಗ ವಣತ ತೆಂಗ್ ಬ್ಯಾಡ್ಮಿಂಟನ್ ಮುಬಾರಾತು ಗವೆಸ್ ವೋಲಿ ಮುಬಾರಾತು ಗವೆಸ್ ವಣತ ಹೋದಾಗಿನ ಸ್ಕೂಲ್ಗೆ ಫರಾತು ವರ ಕುಲಗದಕ್ಕು ಫಾಹಕುರಿ ಮ ಅಳುಗಡು ಮೆಣ್ಣ ಅಸ್ತು ಲಿಬುಣು ವರ ಒಡು ಹಿವ್ವರಿದ್ದೋ ಎಕಮುಗ ಸ್ಕೂಲುಂ ಎಪ್ರಿಷಿಯೇಟ್ ಕೊದ್ದೀನಿ ಮ ಇಕಂ ಕುರುಮ ವರ ಹಿವ್ವರು ಲಿಬುಣು ಅಳುಕಣ
1: ರಜು ಫಾಹಕೊಲ್ಲಿ ಕುಳಿಯೋರು ಹರಕತ್ತ ಹೋಗ್ಯಾಕ ಇಫ್ರಾ ಬ್ಯಾರೆ ಪ್ರಿಫೆಕ್ಟಿಗೆ ಗೊತ್ತಿಗೆ ಹಮ ಸ್ಕೂಲ್ ಗೌಡಂಗಿರು ಅಸ್ಲು ಪ್ರಿಫೆಕ್ಟ್ ಉಂಡು ನೋಡಿ ಸ್ಟೂಡೆಂಟ್ ಲೀಡರ್ಸ್ಗೆ ಗೊತ್ತಿಗೆ ಎವೆ ಸಮ ವರ ಮುಹಿಮ ಇತರು ಹರಕಾತೆ ಕಣ್ಣಂಗೆ ಅಣೆ ಏ ಪ್ರಿಫೆಕ್ಟುಂಗೆ ಗೊತ್ತಿಗೆ ಎಹು ಆ ಕುಡೆ ವೇದುವಹು ನೋಡಿ ಎ ಇಗುಡಾಡುವಾದುವಹು ಎ ಯೂನಿಫಾರ್ಮ್ ಅಳೆ ಆಗೆಂಗ್ ಸೇಷ್ ತಗೋಗ ನೋಡಿ ಬೆಚ್ಚ ತಗೋಗ ದೆಂಗ್ ಹೆಂಗ್ ಕುದಿಂಗೆ ತೆರೆಗ ಎವಳೆ ಉಳುಮುಗ ಕುಜ್ಜಾಯಿ ತಫಾತು ಕುಜ್ಜಕ್ಕಂಗ್ ಎ ಫೀದಿಣ್ಣಕ್ಕೆ ಅಸ್ತು ವರ ತಫಾತು ಫೀದಿಣ್ಣೆ ವರ ಪ್ರೌಡ್ ಫೀದಿಣ್ಣೆ ಅಣ್ಣ ದೆಂಗ್ ಸ್ಕೂಲ್ಗ ಉಳಮು ಅಣ್ಣೆಯರು ಫಶಾಗಣ್ಣೆಯರು ವರ ಬ್ಯಾರು ಇತರು ಹರಕತ್ತವುಗ ಹಮ ವರಂಗ್ ಹರಕತ್ತಿರುವೆ ಉಳೆ ತಂ ಫೆಣೆ ದೆಂಗ್ ಏಕ ನಿಮೆಂಗ್ ಕ್ಯಾರಿ ಮಿಸಾಲಕ ಅಷಣ್ಣು ಎದ್ದಿಹೆ ಮಿಗ್ರೇಡ್ ತಕಂಗ್ ಅಳಾಗೆ ಅಣ್ಣೆಯರು ಇತರು ಹರಕತ್ತವುಗ ಬ್ಯಾರ ಬ್ಯಾರು ಬೈಕು ದಿಂಗೆ ತಕೊಳೆ ಮಧುವಾಕಂಗ್ ಅಳುಗಣ ಫಹ ಕೊಡವೆ ಏಕೀಣೆ ಬೇಗೆ ವಾ ಕಮೆತ್ತೋ ಸರ್
0: ಮೀಗ ದೆಂಗ್ ಅಸ್ಲು ಕಮೆಗ್ಗ ದೇಗತನ್ನುವೆ ದೆಮಿಹುರು ಮಕಿ ಏಯ್ ವರಂ ಮುಹಿಮ ಕಮಕಮ್ಮಾಣೆ ಕುರಿಮಿಸ್ ಪಾಹಕುರಿ ಗೊತ್ತ ಎವ್ವೆಸ್ ಮುಬಾರಾತೆ ಕಮಗ್ಗ ಬ್ಯಾರಿ ಮಾಮ ವಾಣಿ ಕಿ ಹಮೇ ಕಣಿ ಏಯ್ ವನೇ ಹೋದಾಕ ಮುತ ಎವ್ವೆಸ್ ಏಗ ಮಕ್ಸದ ಕಬ್ಬಿಗೆ ನುವಾಣೆ ಏಗ ಬದಲುಗ ಮೀ ಅಮಿಲ್ಲ ಹಿಂಗಮ ಜುಹುಮ ಕವ್ವೆಸ್ ಅಮಿಲ್ಲ ನಸ್ಸು ಡೆವಲಪ್ ಕುರು ಮಟ್ಟಗ ಮಕ್ಸದ ವೆಸ್ ಹೇಗೆ ತೆರೆಗೆ ಉಣ್ಣಂಗ ಬಜೆ ಸೆಲ್ಫ್ ಕಾನ್ಫಿಡೆನ್ಸ್ ಬಿಲ್ಡ್ ಕುರು ಹೇಗೆ ತೆರೆಗೆ ಮಕ್ಸದ ಕಂಗೆ ಉಣ್ಣಂಗ ಬಜೆ ಪರ್ಸನಲ್ ಡೆವಲಪ್ಮೆಂಟ್ ಏಯ್ ಏಗ ಮಕ್ಸದಿಗ್ಗಿ ತೆರೆಗ ಉಣ್ಣಂಗ ಬಜೆ ಏಮ ಎಮಗ ಸದುಗ ದಾಕಮ ವೆಜ್ಜಿಯಾಮು ಹಮ ವರ್ಗಿನ ಫಾರಂಗ ಹಮ ಹುರಿ ಹಾವು ಮುರಿಗ ವೆಸ್ ಬ್ಯಾರಿವೆ ಬೈ ಫಾರ ವಾಗ ತಿಂಗ್ ಏಯ್ ಮೂರು ಮತ್ಯ ಮುಂದ ಅವರ ಕನ್ನುವತ ಗ್ರೇಡ್ ಅಷ್ಟೆನ್ ನೋಯಕದ್ದಾರ ಹೋಗಿನ ಕುದಿ ಮಿಹಾರು ಮೀ ಫೋನ ಮೀ ಚೀಸ ಗೆಂಗುಳ ಹೇಮ ಏಗ ಹೇದ ಕುರೆವೆ ವಗುತ್ತಿಸ್ ತಂಕೊಳ ಇವ ಗಿನವೆ ಗಿನವೆ ಮಾ ದೆಂಗುರಿ ಕಂಕಮಾಂಗ್ ಎದೇವೆ ಸಮಾಧ ಕಮ್ಮಿಸ್ ತಂಕೊಳ ಕುಡವೆ ಗೆಂಗುವುದೇ ಹೇಮ ಮೀಗೆ ಎಮ್ಮೆ ಮುಹಿಮ ಕಮಕ್ಕಿ ಅಸ್ಲಿ ಹಮ ಮೀ ವಾಕಿ ಬೆಲೆನ್ಸಿಗೆ ತೆರೆಯಗ ವಾಕಿ ಹಮತ ಹೆಗ್ಗೆ ತೆರೆಯಗ ಮೀ ಸ್ಟೂಡೆಂಟ್ ಲೈಫ್ ಹೇದ ಕುರು ಏಗ ಮಿಸಾದಕ ಕೊಮ್ಮೆ ಗ್ರೇಡಿಗೆ ಕೇವ ಮುಂದಾರುಗೆ ಮೀ ಗ್ರೇಡ್ಗೆ ಮೀವೇನಿ ಕಮತ್ತಿ ಮನ್ನು ಹಾಸಿಲು ಕುರಂಜಿಹೇನೆ ಮೀವೇನಿ ಕಮಕ ಬಗು ತೂಸ್ಕುರಂಜಿಹೇನೆ ಮೀವೇನಿ ಕಮಗೆ ಬ್ಯಾವರಿ ಮಾಂಜಿಹೇನೆ ಏಮ್ ಏಗ ಮೀ ಪ್ರಿಯೋರಿಟೀಸ್ ತಗೆ ಖಂಡೇಳಿಫ ಹುಣ್ಣಂಗೆ ಬಜೆಹೆ ಟಾಸ್ಕ್ ತಗೆ ಖಂಡೇಳಿಫ ಹುಣ್ಣಂಗೆ ಬಜೆಹೆ ಏಕಂಗ ಹೆ ನುವಾಕಮ ವೆಜ್ಜಿಯ ದೆಂಗ್ ವಾಣಗತಕ್ಕೆ ದುರ್ವೇವೆ ತಂತ ಅನ್ನಾಣೆ ದೆಂಗ್ ಅಣೆ ಬ್ಯಾಫಾರಂ ಆಗೋದಕ್ಕೆ ಕಾಮಯಾಬು ನುರಿಗುಣಿ ತಂಕೊಳ ಬಡ ಡಿಮೋಟಿವೇಟ್ ಬಗ್ಗೆ ಬ್ಯಾವರಿ ನುವೆ ಹಾಲತ್ತು ಎಸ್ಸೆ ಬದೆ ಏಮ್ ಏಗ ಎಮ್ಮೆ ಮುಹಿಮ ಕಮಕ್ಕಿ ಎ ಕಂಗ್ ಕುರ ಮಕ್ಸದ್ ಏನು ತಿಗುದಿನ ಫಾಹಗ ಮಿಸಾಕ ಕುಜ್ಜಕ ದೇವನ ಲಿವಿಗೆ ಕಮಕುನ್ ತಿಮ್ಮನ ಲಿವಿಗೆ ಮಿಸ ಏನು ವರಂ ಉಫಾಯಫ ಉಣ್ಣ ತಮ್ಮ ಹೇಳಿದಾಣ ಮಿಸಾಕ ತಿಮ್ಮನ ಲಿಬುನ ಕುಜ್ಜ ಮಾ ಉಫಾಯಫ ಹುರಿದಾಣೆ ಅದಿ ದೇವನ ಲಿಬುನ ಕುಜ್ಜ ವರ್ವಿಸ್ಬೋಡ ಯಾಕೊಂದು ದೇವನತ ವನಾಗ ಗೊತ್ತು ಬದಾರು ಮತಿ ಮುಣವಿದಾಣತ ಯಾಕಂ ಎ ಲಿಬುನ ಉಫಾವೆರಿ ಕಮ ಅಸ್ಲು ಕಾಮಿ ಅವು ಹೋದಿಕೊಂ ಕುಜ್ಜ ತಿಮ್ಮನ ಹೋದ ಕುಜ್ಜ ಮಾ ಉಫಾವೆರಿ ವಿಫೂರಿ ಏನಕ್ಕೆ ಸವಕಮಿವನಿ ಏ ಕಲೆ ಮಕ್ಸತ್ ಹೇಗೆ ಕಮಗೆ ಬ್ಯಾವೆರಿವ ಸಬಬ್ ತಫಾತು ಎಹೆಂಬೆಗೆ ಸೌಕರ್ಯ ಮಿಹುರಿ ಹಾಸ್ ಕಮಕ್ಕೆ ವಿಸ್ನು ಸಿಕ್ಕೊಂಡು ඒ තයියාර කොල්ලෙන් ජෙහෙනි නිවලෙනි මේ මුස්තක්බලත් තිමන්නගේ දෙවලපු මට්ටක රංගලු රෙස්පොන්සිබල් කුජ්ජක මට්ටකක තිවන්න මසේ එම ඒ මක්සද තෆාත් කොල්ලෙන් ජෙහෙනි
2: නිමාලෝ මෙමාලෝ අපේකතුන් ස අලුකඩමෙන්න කේකත පුණුවානේ
0: නිම්මාලු ගුතුම් ෆාහක් කොල්ල මේනවා එම්ම මුහිම් කමකි හුරිහා දරිවරුම් වෙස් ඉස්නම් වාන ගබුදු කුරම් වාන තිකුදින් මි ස්කූලුග කියවා මරහලායකි මි කියවමුන් ද ආහෘතාකි දුවස්තාකි තිකුදින් දිරිමුමු ගන්නාන එම්ම මුහිම් දුවස්තා එදුවහෙත් දැන් අඹරණා අන්නාන තිකුදින් මි උමුර දැන් අඹරණා අන්නාන එහෙනු එම් එයි වරම් මුහිම් දුවස්තකෙ එයි හැමකනේ ටෙස්ට් එකක් තయ్యారుවා දුවස්තාක එකනේ හදාගෙන නුවාන ඒ ඉතුරුම් තිකුදින් ජෙහෙන මෙන්නේ ටෙස්ට් එකක් තయ్యారు වන් ජෙහෙන ඒ කියවමිස් ජෙහෙන එනුම් වාක යන එකන් කුරමුන් එයා එවර තිකුදින් ජෙහෙන අස්තු තිකුදින් ගමිල්ල නැස් දෙනගන් කොන් කමෙත්තු තිමන්නක ශවගු වෙරිකන් හුරි තිමන්නක කොන් හුනරත්තු හුරි එහෙනු අදි හැමයා එකීග එහෙන් කුදින්නා එක්කන් උලෙන් දස්වාංචේ මහර ස්කූලෙගේ කොන්සෙප්ට් බලාරුග තිකුදින ෆාහගවන් කුලාහ ගෙවතිබේ පන්සවිහක තිරිහක නොතදීවරේ බයි ෆාරගින කුදිනස් තිබදාන තිබේරුග මේ එකී කුදින් මියන්නන එගෙන් කුජ්ජ මෙගෙන් කුජ්ජ ඒ ආයිලෙන් කුජ්ජ මිය ආයිලෙන් කුජ්ජ එහෙනු එක එම්ම මියන්නනේ එක් කුලේග එක් කහල යුනිෆෝම් එලාග එන් උසූතේ තෙන් කිවෙන් අස්ල ස්කූලෙගේ තෙරෙන් කුදින දස්කොද්දේ එම්ම මොහිම ෆිලා වලකි එක් කුජ්ජක අනෙක් කුජ්ජක අයකොන් උලෙන් දස්කරු තිකුදින් බොඩුවගේ මුදිතමයක නුකුන්නේරුගෙස් මීහුන්නායකුන් උලෙන් මිජෙන් ඔෆිහෙක් ගෙස් මිතන ගෙස් මිසාක නාවර මීහුන් උලෙන් එකි ගේගෙන් අන්න මෙහ එ මීහුන්නායකුන් උලෙන් නෙන් මිජ කින සවයි වානි ඒන එ හෝදි නොදෙජෙන් ඒන ගොයින් ඉරිමෙන් ඔන්නාන එක එ ඉරිමෙන් එ හෝදි එච්චෙ එහෙම මීහුනාමෙන් ෆෝර් කොද්ද වෙන බජේ එහ මීහුන්නා ගුලි ඉගෙන් බජේ එහෙම මීමක් කර මීන් කොම්මෙ කමෙක් ගෙස් කොම්මෙස් හරකාතෙක ති හුරිහා කුදිමෙස් බෑවරු ආමාන আদি වර බොඩ එක්ස්ප්ලෝර් කරන් යන එක එක ඔපචුනිටිස් ත වකින් හාසක ස්කූල් දවරෝග එක එක කංකම බෑවරු ආමාන එහෙන් කොම්මෙ මිසලක ඩ්‍රාමා එක කුලේ රුගස් කොම්ම රෝල් එලි බොනස් නැසෙ නැතේ আদি ඒගෙ මේන් රෝල් නුලි බොනස්ස් ඒකම බෑවරි වෙලම මෙස් තම ජෙහෙන මින් කොම්ම කම කේසේ තජුරිබා එක වෙගෙන් දාන ස්කූල් දවරකි ඒති කුදි දස් කුරා උමරෙන් ඒ ඒ දිරිවුළු නිමුනි කිනුන and dirulun nimuni kinu e daskura amure by far team ara faristan ane bahar benchu ges madukollen jehi dana mi huriha kame vesti kunin tajuri ba koren jehi ne tikudin apadues ultimate goal ekak waan jehi ne timanna asli mi bodu wegen timanna minimum kon ekani ule dirulun mashe timanna mi tayyar mi wani den hama ya ekiga war em ekamen ha fa kollana gabul kuram wan furatama temptun adi kamen hasiru nu wedana eki masala enno furatama baveri wegen adi කාමයාබ නොේ දාන අද හම බෑවරි විකන් එකන විස්ව දනහන්න ඒක මසල එන්න දෙැන් අනෙක්කමකි එව සාරග තිීන් කුජ්ජ කමෙක්ග හරකාතක බෑවරිගෙස් තිකුදින් කොම්පයක්කගෙනවා එහෙන් කුද්ජ කාමිල නස් තිකුදින් කොම්පයක් කරන්යන තිකුදින්ගේ ඊයේය තිමන්නගේම පහුන් ඇත්ලටික්ක බෑරවයෙන් දූමු බෑරයගෙන් තිමන්නේ හ මීට නිමුණ කිත සිකුතුන් කිත මිනටු මි පාරජයන ඒවර රඟලකර ඒ කුජ්ජක අකුජ්ජක වාද කරන් ජෙහෙනි එහෙන් කුජ්ජක අගතක වෙස් වාදක එකහකංක ඒ ඉහරන් අලක වෙන දෙන් වරම් මුහිම කමෙ මේ ඇටිටියුඩ් අකි හාසක මි පොසිටිව් ඇටිටියුඩ් මි හුන් මි දිරිවුණු කාමියාබ වනි තිකුදින් නෙන් ඒත දිරාසත වෙස් දිග හුන්නා ඇටිටියුඩ් අගුල ඒගොත මේ ඒගොත හා ෆාහ කොල්ල මේ දිරාසාග ෆාහග වාගතු වෙජස් දිරිවුණු මි කාමියාබ මි වනි පොසිටිව් ඇටිටියුඩ් මි 80% කන්ට්‍රිබියුට් කරන්නේ මිහාගේ ඇටිටියුඩ් පොසිටිව් ඇටිටියුඩ් අනේ 20% දෙන් හොරි කන්ටත් මේ වනි එහෙනම් මේ පොසිටිව් ඇටිටියුඩ් එකේ වරම් මොහොම කම මීහුන්න අගුලිගෙන් මලෙන් එංගුම කේ වරම් මොහොම කයි කුජ්ජ කණ කුජ්ජගේ හිතරාම් කුරෙන් ජෙහන් රට්ටේ කුදින්න හිතරාම් කුරෙන් ජෙහන් මේ එහෙන් කුදින්න හිබ්බරු දෙන් ජෙහන් කංකමක බෑවැරිවා නගේ එබ්බස් ආයක තිකුදින්න නුවාන කම ගබුල් කුගෙනවා එබ්බස් කම නුවාන කම මහා විසාක කුලිවරක බෑස් තිමන්නේ නුවානේ මේනි කුත්තු කුමා මොළු වානේ කිනින් ඒ තිමන්න මේගේ බෑවැරිවෙන් මුල එහෙන් විස්නාගෙන එහෙන් විස්නේකම වෙජ්ජියා සිකුණ්ඩි ගමිල්ලෙන් ඒ කුරහාලේනි රොංගේ දැන් එරොඟකුන් එහෙම මිහක කියන ඒ කුජ්ජකුන් එක ගෙන්ද වෙන එරොඟුන් බේරක එහෙම ඒ නිකන් වර බඩන් ඕපන් වාංජෙන් හුලුයි ෆුන්න ජෙන් මිකන් කමු බෑරුමුග ඒ විෂ්ණු වර බඩන් හුලුයි ෆුන්න මානේ දැන් එයා එකීග තිකුදින්ගේ ස්කූල් ලයිෆ් එකේ හැම එකනි මි සර්ටිෆිකේට් හොදන් වණ හොදන් එකනි ඔයින් ඉච්චක විශ් විශ්නා ගන්නවා එවස් ඒගේ එන් අමාසකන් හදන් ජෙන් එහෙන් නැමෙස් තිකුදින් අමිල පොටෙන්ෂල් එක කොබෑත ඔබ තිකුදින්ගේ කැරක්ටර් ඩෙවලොප් කරානි කියනත් ඔබලා තිකුදින්ගේ අමිල්ල නස්තු ගේම් බෙස්ට් වර්ෂන් ඔෆ් වන් අසේ කරන්නේ නේ ඒ හොදේනි කියන කංකමක මේ බෑවරි වෙන්නේ ස්කූලෙන් අන්නනි කියවන් එහෙනු ನಾಲೆಜ್ ಹೋದಂ ಏ ವರಂ ಮುಹಿಮು ಕಮೆ ಎಕಂ ಕುರಂಜೆಹೆನೆ ಕಿಯವುಮ ದುರುವೆಗೆ ನುವಾನೆ ಅದಿ ಮಿ ಕಿಯವುಂ ಪುರಿಹಮ ಕೊಫತಿಕು ಸ್ಕೂಲ್ ನುಕುಮೆಗೆನ್ ದಾಂ ವಾಣಿ ತಿಕುದಿನ್ ಅಮಿಲ್ ನಫ್ಸ ದೆಕಿ ಇತ್ಪಾರು ಪುರ ಕಂಕಮಗ ಬ್ಯಾವೆರಿವ ಅಮಿಲ್ಯ ಮುಳೆಂಗಿಂಗೆ ಎಕ್ಕ ದಿಹ ರಾಜ್ಯಗೆ ಕರಿಕ್ಯುದಂಗೆ ವಿಷಂಗ ಗೊತ್ತ ದಿರಿಯೋಳುಮ ತಯ್ಯಾರ ಪುರಿ ಕುಜ್ಜಗೆ ಗೊತ್ತು
1: ಮಿಯದುಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಮೀ ಮೌಲೂ ಆ ಬೇಹೆ ಗೊತ್ತೊಮ್ಮೆ ಸವರ್ಮೆಂಟ್ ಹಾಂ ವರ ಬ್ಯಾರು ಹಾಕತಕ್ಕೆ ದೆಕೆ ಇಜ್ಜೆ ಅವರ ಫೈದಾ ಹುಡಿ ಹಾಕತಕ್ಕೆ ದೆಕೆ ಇಜ್ಜೆ ದೆ ಮಿ ಮೌಲೂಗ ಹಮ ಅವರ್ಮೆಂಟ್ ಯಾಕೆ ಹಾಕದ ಕಾಲುವ ಪ್ರಿನ್ಸಿಪಲ್ ಮುಜಾಹಿದ್ ಸರ್ ಬ್ಯಾರು ಇದೆ ಬೀತಿ ಹಮ ಸರ್ ಬರ ಬಡಶ ಕೊಡ್ದಣ್ಣವ

0: මේ පහරත කොදන කියාදමනි කුල්ලි කුලේනක පාර ගතක දෙන්නම නං ආවිධාන එකමකු මේ මණ්ඩි කුලේගොයි එගේකු දෙන්න වර පසහ ගමකවවාන මේ කුඩකුට තාත ඔන්නාන හම මණ්ඩි ෆෝයවර තැංකොල දිගුකො ෆෝලි බොරිකොෆ හුන්නාන මණ්ඩේගේ මේ දඩිගඩු ඇයි ෆෝලික ජහන් ඔන්න ඇයි බැට අන හි තිකු දෙන්නගේ කොත වෙද්ජිය. ඒවර තංකොල ලුයිවාන හනෙක්ක තංකොල හිමවාන මීග. ගෙංගුල ඇති දැන් කුල්ලියේ මෙ කියා ගොතකි නික ෆෝල්තන් හුන් නේරුග බිමුග ආමගොතෙක්ග වලු කොලෙ දිග කොනෙලාවා හුරහ බාවාන දැහැන් මැස් මේ තහුසීපුුවගෙන් ගලුග වැසුන්නාන කළ ඇරුම් ගෙන බිමති හලාකුණුවන්ත හිරි ගලුග දිග වලු කොලෙ කොනෙෆ එතා මතීග මි ගා බිමතික වලුලාාෆ ඒ දිගු වලු කොළු මතීග හුරහ බාවාාෆ දැන් දනිිගඩු ලබ්වාාෆ එල්ලාඩි එල්දාරුග කුරීග හුන්නාන ගෑගණක බාරක ෆොට දුරුග හුරහ රොගෙන් අලාහ බිම්මතීග ඒ කණ්ඩේ කියන ඒ කණ්ඩු හුරස්කොන් අනිෆරත දාංජහන එල් ජහ ෆෝලි දියෑම අඳෙන් බාරෆෝලි හමකොෆ දෙෙන් සප්පු ජහනි එ ගෑගණක මණ්ඩි කුලේ හල ගොත්ක මි කුලනි ඇස්ලු දෙැන් අනික්කොළුන් මි නුබෑකුර වෙජිය හදන්ජෙ ගොත හෙම මි ක්‍රිකටුගේ සදාගොත බශීගව සදාගොත හිෆන් ජෙහෙනි හිෆිජ්ජියය මිහනු බෑවයි එහෙමම නිහිෆි ඒන හම එල් අඩුවෙස් තෙවිධාන එහෙන් ගොස් දිහෆෝලි හමකොෆ සප්පෙත් ජහාාව දෙෙන් ඉතුරු තිම්ෆෝලි ජෙහිමයෝ තියෙන එල් අඩෙත් දෙයිෆ. ඒයි ගෑනක කුල්ලිමි කොලේ ගොතකි කුල්ලියකි මණ්ඩීගේ තංකොලෙ ලුයි ඉස්ධාරය වර්ෂන්න එහෙමම ඒ අස්ලක කුල්ලි කොලේ ගතිකුති ඇගත මණ්ඩි කුලේගොයි ෙ ඩ ල ද කුල්ලි කුලම් සැගේන මේ මන්ඩ යාමක කුල ිරහ කොති ම විය කුල්ලි කුල ංකො දෙ සේ තන්කොල ලුයි කුලවරවීම ෆෝල්ත වෙස් තන්කොල හිමවාන තන්කොල මිල්ලුයි ලකුඩින් නීගේ ෆෝල්තන් හෙදේන කොක් මණ්ඩී කරඟලුවාන හැම ෆෝලි හම බරුකො උනි දඩි දැන් ගොස් කුරදි හලවෙලි හල එච්චිහින් හුන්නානි ෆෝලි හදාාව මණ්ඩිග එකමකු කුල්ලීග දිග්ගෑ දඩි හදීම එම රඟලුවාන ඒරුන් කල් මිහිකෑගේ ජෙහුණු ස්ථද වෙස්නවාන එහෙම ඒ දේතික තාතක ගොල යස්සුද එකකි රනිසුක තාත්කො කොලෙවාන එක ආමකො මණ්ඩි කුලය මීහුන්නව තැකුල ලීකො කුලිවර කුලෙන්වගින් උපද්දාාවෙන් එච්චකම ලාකරවනි කුල්ලියකි කුල්ලි කුලයනි හාගිගතුක මණ්ඩි කුලෙන් උදගූවා කුදෙන් අස්ලොග ඒ හා වරුගත ඒගේ මණ්ඩි ෆෝයකු මිහික බොදුග ජෙහිද්ිය හම එතන් ගොමුණග දුලවේ කන්ත වෙස්වාන හරවාන එකම කුල්ලි කුලේර හොන්න දිග ෝලින් හෙම ජහුණකස් මිසාලක නගාව එල්ල අර ගොස් ජහුණකස් මබඩු අනියය වෙස්නවාන එහෙම මේ සගාී කුලවරග තෙරගේ හිමනේච මිහාරක සෙගොත්ක වෙස් නු පෙනේ මි කාල කුලිවර කුලේත මන්ඩි ාරග කුලේත ෆනස් කුල්ලි කුලේත සයක වෙස් රහකුන්න වෙස් නු පෙන මිහරකුේ එහෙම අංහිකුද හාසක රඟලු කන්න ඊවතරේග රාජතරයග රශකත් දෙවිද්ජීය කුලෙල්ල ඇතරක දියන්තෙකුද
1: ලප
0: දියන්ද හක ග තරක විද කුල මරග ච ෝලි බරි කොප ගශ කොල්ලි කුලන් කියාම ගෑන්ඩක කිතම ගෙනෑ ෝලි බරි කුරෙ මසලන්න ඒහම ගෙන හොරක සේහවාන තයිර අන කොළො හොයාගෙන් කාකන ජයන් ශිකුලර ගස් ගෙන ශි බෝල වරක සේහවයන් ඒගොත ගිනම් ෆෝලි බරි කොප් දැන් කුලේ දනිගඩුව සන්නන මිහක සේ ගොතක ඇති අතන් හෙවරක හදාාවයි බෙට වී අස්තුක මිහක සේහ බැටකුන් මහ කුලේන එහෙම ඒගොත කුලේ දනිගඩුවේ සදාන එහෙමම හම ඒගොතන් හදාාව ජහාාව දෙන් හමවීම සප්පු ජහාාව දැන් කුලිව හමකොරීම ලඩ දෙවෙන දැන් අනෙක් කොළුන් නු බෑකුරන් කරන ජහකමකේ ෆෝ හිපන් ජෙහෙනි හිවීම එක් කුළුමි හනු බෑවි ඒ හල ගොතක ගොස්සම දැන් වකි දිගුමින මියකුණ ඔන්නන දැන් ෆෝහිවද කුල එච්ච මියස්ලුග ඒ දහකොස් හයෙන්ේ මරාජයක කුල්ලි මුබාරත බේ හයනුව මණ්ඩි මුබාරත බේවිතන් කොල කොරිය ගෞමි ෙන් වර්ගවෙස් එකමක ඒතන් කොල රක්කාතරකම බලෑරුග මරගෙන සලාමතේ ිය ලෑගන්න නිය කුලෙක් නවා කල කුලරවීම ුබේවිකන්නනයගේ ෆෝයකු මිහික ජෙහිිය තදවනත එහෙන්වීම එක කුල්ලි මුබාරතෙන් නුබාව්ව එහෙන්වීම කරන්නේගේ මිහාරදෙන් මිකුලිවරු ගෑනක නුෆැනි වුවමුන්දා හිසාාවක මයොතිහ මරවා හිසාාවක මයොති එහෙම තිකුද රගලු කරන ඒතරේ ගොස්තන් කොල ලුයික දිග දනින් ෆෝල්ි කොලෙන් හදාාව කුල්ලි කුලල විදාන මගුමතීක දැ හුරි ආශයක මගුතහක මිහර තාරෝලා නිමනීම මිකාකම කොරමස්ව ජාගන ොන්නාන කරන එක දැන් අදන් ජහරගත්ක සිමෙන්ති ගල්ලෙන් අලාාව ගලුග දිග වලුගන කොනෙෆ එකහද ගොත්ක කුල විදාන ඇස්ල සවලගබි
1: කුල්ලයම් මෙ නන්දවන කිවා
0: ඒයි බලුකොල් මති බාහ කුල්ලා දනනු එහෙම්වී මස්තුක ඒතනුවද කුල්ලියකමින් කුල්ලාදාාව ඒ අනිහෙන් ජහනි කියන්නු ඒගන්න හරක ගත නිස්බැක්කොන් ගෙනන් කියාපෙක්කම ලාා කරවැෙන.
1: කීවගෙන් හෝ එ වලුගඩු කොන්නනේ දෙන් එ වලුගඩගේ මෑගඩු මගසදකී කොබැත්ත.
0: මොක්සදකි ඒගේ මතික හුරහ ෆෝයි බාවා දශ ලබ්වා එල්ල දශක නොදව කොට වලුකොල කොරගෙනු මැබඩ වල් කොලනු හෙම මේ දරපුරින් හවාලීම ෆෝලි දශක් ඒ අතුගොන්න බෙට අරම මිහතිකු දෙන්න විශ්න එහෙම බුණීම අතුගේ ජහන්ගෙන් ගොලේ දඩිගඩු ලෙව්වේ වරුගේ වලු කොලෙ කොන්නානේ. ොලෙඒගේ මති හුරහ වගේ මගුව කොලෙන් යා මගුග දිගක් වලු කොළ කොන්නාන දැන් ෆෝලි බාවානේ මගු හුරහත්තා බවා කුල්ලා ලබොඩීක අලාෆොන්න රෝන්ගේ අනි පරාත දාංජයහෙන් නොගොස්විය නු බෑවියනෙක්ක
1: මේ ටීම් භාගෙන් කොල
0: මිහම දෙටීමක කුලේනි මේ දෙමිහුන්න කර කොලේ නාම කොද දෙමිහු කුලො එකමක අස්ු හම ටීම් ටීම් බා ගොතක ෆුට බෝලහෙන් එගාරමිහුන්න ගයගොතකශෙන්නු කුදිින් එවෙලාා ඉබ කුදින් දෙබේ බහලන් පහරක ගිනවස්වදාන හයික කුදිමසනා දිහරක කුදිවසදාන ඒ මිකහද කොළිවර්ත කොලේ ජමානුක සගාපයකොතුම මිකුලන ඇසුග හුස් වගතුක එකුවරකම් බදෙහිකෝ ගුළුන් නගල කොරමට කහෙම එවස් මිහකු බා කියන්නවාන් ඒතරය කොම මිහකොස් කොමස් කුළිවරක්ග මස්හෝදුවකෙන් ශමිලුවකෙන් ගුලේනි එහෙවීම එකම නොකුන්න හුරිහැම්මෙන් හිමනේන ටීමග මිසාදක කොළ බේවනවා කුද්ජක දැන් ඒ දාන ෆංකුල එතන බහලාන තිබිහුරි හැම්ම මේර මිහුන් හම ජ කියාපා එහෙන් මිහකු බා කියන්නවාන තිබබයි දෙබේ බාලී මයොති දැටීම හැදයිප පාරග වෙදාන දිහකොදින් ටීමක් විහිකොදින් වෙස්ටීමක් එක මසලෙන්නේ දෙැන් ගිනකොදින් වෙජිය ටීමුණු බෑවාල ලස්වානත එහෙම් මානයස්තු
1: ෆෝලිගේ දිගුමිනකි කොබත්
0: මණ්ඩි ෆෝලි ආමක හුන්නනි දෙංචි බෑතින්ින් ජයකම් වර ඒ තන් කොල බරුල්ල කුඩියකු හුන්නනි හැවිම මණ්ඩි ෆෝජවර දියවක හුන්නන හැවි මෙක්මනැකි හතරුංචිවරු හුරීම එනගලුවානේ දැන් ඒච්චේ වගේ එහ මිම්බලාප එන්නුම් එහෙවර ජහන් හිෆන් ෆසේ හවා ගොත අදායරුග කුල්ලි ෆෝල් ආමගොතක්ග හොන්නානි හතරුවරකං ඉංචි දෙැන් ජහන්ගෙන්ගුලේ දනිපුරි ගෙන් හොන්නාන ගයන්කව මූෂෙන් හාවරු
1: මේ කුලිවර දෙරුව ආලාකුරුම අලුගනුමෙන්න්න කුරවෙන කන්තත්තකකි කොබෑතෝ අදී ආලාකුරුම කූරවිධාන කන්තත්තකුන් අලුගනුමෙන්න්න දිබෙන පෑදත්තකකි කොබත්
0: දිරවා අලාකුරමටක්ක මිහාරු කුරවෙනකමකි තිකුදින් වෙස් චුට්ටිය වෙසකි රටශක් ගො සුලේරුග ඊදකා දිම්මාකෝ කවන්සිල්තකා ගොලිගෙන් මිකාල හරදෙන් නුකර කුලිවරෙන් බෝත කුලිවිධාන කිය ඉස්නගෑගෙන් බොනීම කවසුල්තකුන් එහිතෙරි වාන වෙගෙන් එකහල මොනාස්සවතක ගොලිගෙන් තිකොදින් හම කුදින් ලෑගෙන් මිකාල කන්තත්ත ැසීම අමුතු මාලයක කියවගුලේ කුදින් එහෙන් චුට්ටිය ගොස කන්ත කොරින් වර මිහ සෞගරවගේ ඒ මිහදපක් අච්චක හිතන් රෑගෙන් ඒ සෞගර වෙදාන මේක පෑදායකි ඊවතරේග එවෙස් කුද්ජකු බාකීනුව හුරිහැම වෙස් ශාමිල් කොගෙන් කුළිවර්තක් කුලේ මිරසුක ඊදුගේ රූහු ආලාකොරු මිහරවා ගොතක යාර්මෙන් රජසු ගෙස් කුළිවර කුල වකි බයි එහෙමිති වැනි බල කොරින්වාගතක බලන්ති වෙනර ගෙනවන කුලේමි හුරිහැම ගල කොමච කුලෙම්බගේ එහෙන්වීම ඊදුක කොරින් නිහෙදිකා තයියාර කුරාන් හලාකුණු වාසාතුගේ හතක තයියාරකො ඩබියාට බේද ලා රක්කා කොත ඊද මෙම ගලන කුලෙ නමාද ගොතුක නූනිය දෙ බඩු හෑමගේ ස් ඩබේද හොළවාදාෑග උලාය ුෆර බොඩිය නොනිය ඉඩිය පන එච්ච කාලෑ ගනික සම්බෝදයග දුවපදාන මගමච්ච කුල හුරිහැමලන එකම අස්කුල්ගේ දෙක් නමාද ගොති හොනීම නමාදත්දාන ඒයෙමි වරසමාල්කන්දයන කොරි ජමනුග නමාදදියම කොරි එදෝසරක හන්න නමාද නොදමන අබුදතින් සමාන ශරාජ එහෙවිම ඒ එකන් කුරා සබෝභ කීවෙස් රජසුග එකුවරිකමගේ රූහ ආලාක හොරිහැමන්න කිව සේතුක උපලා මජලුග බෑරවාන් බැක්කමගේ හෙදුම් එවෙස් මිහකු බාකීව තිබ නුදිනු අස්තුක
1: මේ බලන්ති බැමේහුන් සෞගරවා කාල කුළවරත්තෝ
0: කුළදාන විවරක සෞගරවාන් මොලක් කුලෙන්ය බලාහිවාන හෙම කුල්ලි වෙෙස් අධි මණ්ඩිවෙස් කොම කුලේර වෙස් හුනරුවරි එකමක් කුළදානවීම මිහුම් වර සෞගරිකමයකු බලාන ඒ ඒ කොළදානකං ඒ හුනරුතා බලාන මිහුන්ද එහ මිකුලිවරවසා මොලක් කුලෙන් ගින ෆෝලි සෑකොෆ ගින්න ලඩු හදම් පරැෆිය කළ මිසාක ආශා වර මොලු ඉක්කුලේල දෙන් ආශා කොළමර එමතිබන සෝහ බලක් එහෙම ඒගොත මිහු සෞගර කරමට්ටක ජහේනී ඇස්ලුග ඒගේ හුනරු verikamaa jokka kule molua eerun hama emme saugari vaane se haku ege hunare neti ketche ko raju ase hanan mani hama wara molak kule nya wara bala hi vaane kine tore molua nido hitangala ama football es komme kule res hunaru wari mihun kule er bala hi vaane hima kulli ves adi raju vaaves adi mi mandi kam ves komme ketche ves ege hunaru wari kule er wara bala hi vaane ego ta ege e saugari kam ek ege hunaru ta bod taragi ho ge molak kule das ko ge kama ege ege karaveti ege commitment ta ek kule ekama venya emme balaane ham saugore skure vene asla
1: sa alugana menna kulliya behe gotun ti devvi war saugore malumat kole ti saugore malumat kole devvi dwara bade shukriya
0: ha marhaba wate sarang ufada ekam balaganna shukriya
1: ಅಳಗಣ ತಕೆ ಗೊತ್ತುಗ ಕುಲ್ಲಕ್ಕೆ ಕುರಿ ಜಮಾಣುಗ ಅವರ ಫೋರಿಗ ಕುಳೆವಳನ್ನು ಕುಳೆವರ
2: ಆಶಾ ಆಶೆಂಗೆ ತಮಿ ಕುಳಿವರು ಕುಳೆಂ ಗೆಂಗುಳೆ ಸಾಮಾಣುತ
1: ಕುರಿ ಜಮಾಣುಗ ಮೆಕಾಲ ಕುಳಿವರು ತಕ್ಕುಳರು ಬೇಣುಕುರಾಣಿ ಮಾಹಾಲು ಲಿಬೆಂ ಹುಣ್ಣ ತಕೆತಿ ಮಿ ಕುಳಿವರು ಕುಳೆಯರು ಬೇಣುಕುರಿ ಫಿಲಾ ಕೊಳೆ
2: ನಿ ಅಡಿವಣ ಮಾಲ ಮಾತಂ ಅಯ ಫಹಗ ವಜ್ಜೆ ಕುಲ್ಲಕ್ಕೆ ವರ ಫೋರಿಗದ ಮಜಾ ಕೊಳೆವರಕ್ಕ ಮೆ ಕೊಳೆವರು ಕೊಳೆ ತಮ್ಮ ಬಾಲಾ ಹೆವೆಸ್ ವೆಜ್ಜ ಮಿ ಪ್ರೋಗ್ರಾಮುಗ ಗೌಮ ಹೃದಯಕೊರೆ ಶಾಸ್ತ್ರೀಯತುಂಗೆ ವಾಹಕತ ಎಬ ಹಿಮಣಾದ
3: ಮೇದಗ ಪ್ರೋಗ್ರಾಮುಗ ಗಣೇಶ್ತೇನೆ ಕೊಂ ಬೇಫಳ ಕಾಗುಳ ಮೌಲು ಮಾತೆ
2: ಹಿಂಗ ಆಡುವ ಹಾಲಮ
1: ಮೆ ಮೌಲು ಮಾತ್ಕೊಳ್ ಹುಷಾಳ ದೇಣಿ ಮುಜಾಹಿದ್ ಬಿನ್ ಜಿಹಾದ್
4: ಬಹಾ ಅದಬಿಯತ ಲಿಯುಂತರ್ ಕಮ್ಗೆ ವರ್ಗದ ಶಹಸಿಯತು ಅದೆ ಇಲ್ಮಿ ಎತ ಫುತ್ತಕೆ ಲಿವ್ವಫವ ಬಹುಗೆ ಉಸ್ತಾಜ್ ಅಲ್ಫಾಲಿಲ್ ಅಬ್ದುಲ್ಲಾ ಫಾರೂಗ ಆಮು ಹಿದುಮತುಗೆ ಶರಫರಿ ಇನಾಮ್ ದೆಹಾ ಸತರೆಗ್ಗವಣಿ ದಿಬೋಡಗಂಫ ತರ್ಜುಮಾ ಕುರವಮುಗ ಮಸಕ್ಕೆ ಅಬ್ದುಲ್ಲಾ ಫಾರೂಗ್ ಹಸಂ ಫೆಟ್ಟವಿ ನವಾರಸ್ತೆಗ ಹದ್ದಿಹ ದೇಗ್ಗ ಏರುಸುರ ಫಾರೂಗ್ ಗೆಂದವಣಿ ಉರ್ದು ಬಹು ದಿವೆಹಿಬಹ ತರುಜಮಾ ಕುರವಮುಗೆ ಮಸಕ್ಕೆ ಕುರವಮು ಮಿಗತು ಮಿಹಾತನ ತಿರಿಹವ್ವರ ಗಿಣಫ ತರುಜಮಾ ಕುರವ ಫಾವೆ ಏಗದೆರೆಗ ಇಸ್ಲಾಮಿ ತಾರೀಹುಗೆ ವಾಹಕತಕ ಕೀರ್ತ್ ರಸೂಲ ಸಲಲ್ಲಾಹ್ ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಸೀರತ ಬೆಹೆ ಫೊಯ್ತಕ ಅಲ್ ಖುಲಫಾ ಉರ್ ರಾಶಿದುನ್ಗೆ ಹಯಾ ಪುಳ ಬೆಹೆ ಫೊಯ್ತಕ ಇಸ್ಲಾಮಿ ದುನಿಯೆಗೆ ಬ ಶಹಸಿಯತ್ತುಗೆ ವಾಹಕತಕ ದೀನಿ ಅದಿ ಇಲ್ಮಿ ವಾಹಕತಕ ರವ್ವೈಕಮುಗೆ ವಾಹಕತಕ ಕುಡಕುದಿನ್ನ ಹಾಸಕೊರೆವ ವಾಹಕತ ಹಿಮಣೆ ಅಬ್ದುಲ್ಲಾ ಫಾರೂಗ್ ಹಸಣ ಮಿರಂಗು ಆಮು ಹಿದುಮತ ಹಿವ್ವರ ದಿನಮುಗ ಇನಾಮು ನವಾರಸ್ತೇಕ ಅಡ್ಡಿಯ ಫಹೆಗ್ಗ ಲಿಬೋಡೆಂಗಂ ಫಾವೆ

0: මේ අරුගඩින් ඉරෝසියකට 30 මිනිට් මේ දිවෙහි රාජ්‍යයකට.
1: දිවෙහි රාජ්‍යගඩු මිගඩිග මිගෙනස්තනි පොඩති මිහුණ කරුවන් කියවෙන්දස් කොද්දේ ප්‍රෝග්‍රෑම් මුස්හෆුන් ෆිලාවලේ. මේ මිසල්ස්ලාගේ දෙවන ප්‍රෝග්‍රෑම්. ප්‍රෝග්‍රෑම් එක කරුවන් කියවා දෙවානේ අල්කාරි আদি වහීත් අබ්දුල් රහමාන්, දරිවරුණකි ෆාත්මත් මිස්නා, හුසෛමා අබ්දුල්ලා, සම්ෆා ශෆීගා আদি ඛදීජා හසනා.
2: السلام عليكم ورحمة الله وبركاته.
3: وعليكم السلام ورحمة الله وبركاته.
2: تجويدك هم تكا إجوتا إريتي راجا قرآن كيوان دسكودة مي برنامجا نجاديني سورة البقرة إكاويس من آيات فشاعين سبيس من آيات غنيلا. إم فرطة مدرسة فيلاول كيادة إروجا هري هذا يورم بس أدوه هنتي بني.
4: أعوذ بالله من الشيطان الرجيم. بسم الله.

0: කොම්මෙ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නුවේ.
1: ඉරත් කරව අන්න ප්‍රග්‍රම් මේ හදිස් ඉතු රහ හදතු හදිස් ව රහ ති න බද්ල් ො ර ද කර තුක ප්‍රග්‍රම් කරගුම මි බලාල ොතු ශාස්තයක හදිය ස් වන හදිස්ගේ බයි බැතග රහ අදම ස්ටක් ා කරම හ කන ගන බාබ ගෙන වා හදේස හදිස්ගේ ශරහ බදවාද වී ක් හම යාත් පාගේ ප්‍රග්‍රම් ද හ ශල ගො ක ස්තු ලබ ු ක්තු ෑ ලෝග හ රහම ර කර ද කරම කියල ස්සලාම ලයි.

0: ඇසිතුන් මාවට මිහුන් ස්කේන් හැදෙන් එක්කම් මිවාගල් වර හිතාමයක් පාහකුරාකම හකිකතුව මිහා හිසාබ මි දෞරතන් නෙමිගෙන් වැරිකන්ත බදලගෙන් ඇරුස් එදවේ විස්කාල හල්ලෙ මිකංකම අස්සු ආස නැතුමකි වර වර හිතාම කුරාකම දෙංහම ඉමාරාතෙන් අලන් එලිගෙන් දිය එහෙන්නම් වෙස් ඒ ඉමාරාත් එල්නීමස් බයි රයිතුන් උම්මීද කුරි එකසීගෙන් වා හිදුමැත්තක ලිබේනකම එහෙන්නම් වෙස් සිතාමයකු ධන්නවාදෙන් බේනු එතම් බේනු කරමන් දනි ඔෆිස් සිංගුමුගේ බදල් ඔෆිස් සිංගුම එහෙන් විම ජාගයා ගොතුම් වෙස් මිහාර සීමරකද හිංගමුන් දායිර වරන් උඳගු වෝඩුග අලුගන හඳාමනි අං එදේ ඉන්නනි වෝඩුග මේ පරවාදිනම මේ වෛරස් සීවායි වාහකි ෆෙතුරි ජාමු හම හුරිහා ඇඳෙන් හුන්නනි ෆුල් එෆ ඉතුර වෙස්කොතකදෙන් පරවා දෙවයන ඉතුරු ගොතෙන් නොවේ මිකංකන් අස්සු වර බොඩ රයිතුන් කන්ත බොඩුවේ දෙන් දිගු මුද්දත බේස්කා බේෆුණු දිගු මුද්දත බේස්කා බේෆුණ ආසන් දහම ජස්ස වරන් උඳගු ඒ තිම්මහු එෆ්ආර් මේ ආසන්දය මිරියෙන්ටා කුරවැනි අනෙක්ක ආසන්ද හෝද එහෙම දිගු මුද්දත බේස්කා බේෆුන් නොවස් ඒකංකන් කුරුම වර බොඩක් දහිතකේ කුරුමති වගෙන් දේ හම අලුගන වර අදපු වැරකමයක් ඔයදෙන් හම මේ සිහිදායරගේ මිනිස්ටර මේ මිකංකම වර අවස් හල්ලේ හෝදා දිනුම බාර රජිතෙක් ගහැසියතුන් මේ වර බොඩක් අන්ත බොඩවා මස්සයෙන් හැසියතුන් එහෙම වීම වර බොඩ සුකුරිය බාර රජිත ගහැසියතුන් අලුගන හම අනෙක් අවස් බදවපලි ටුවරිසම් මිනිස්ටර වර බොඩ සුවා කොල්ලම් බේනුම් වේ මෙරහකි වේතුවේදී ගින සරකාරතව වෙ සම මේ සරහද්දු දක්කාම හම මේ සිටි හොටා ඇලුම මේ වරක් ගින සවරකාරතකු වෞදුවේ අදිවිස් එදවේ එද්විස්කාල කුරියරුමේ තරගියෙන් අස්සු එදවේ මන්දර ෆෙනි ෆනුවා තැන මි සරහද්දක එහෙම මේ ඔක්ට මොහොමද මොයිදුගේ සමහම රියාසි වෞදෙන් එයි අවගන හම අඩුස්සරින් නිරහුග ආරිෆ් බාරහුග රයිතුන්න නපා ලිබේන සිටි හොටක ගායම් කොද්දේන
1: ශුක්‍රයා මේ එම ෆරතමාලුණු වසිර් ගීලා ෆුරසතරවා
2: ආද ශුක්‍රයා බාරෂුගේ රයිතෙ බාරෂුගේ හොරි සිහි හිද්මතා ගුළුන් හොරි වරගින සුවාල්තක වරගින කම්බඩුන්තකෙන් ඒ හිස්සා කුරෙවි බාරෂුගේ මිවගුතු හිද්මත දෙනි සිහි මරුකසෙග්ගේ ගොතුග හොරි ඉමාරාතෙග්ග අදි ඒ හිත් ඒ සිහි හිද්මතකි එකි ගින්තිය ගින්ති කුරෙයිෆ්වා හිද්මතේ එහෙම ඒ ගින්තියකන් එකශීගම්වා වරන් ඒ හිද්මත්තබ්වෙස් උන්නානි අධි ස්පෙෂලිස්ටුම් වෙස් එතන් තනුග හිද්ම ෆෝරු කොද්දෙමුන් ගෙන්දානි දෙන් අලුවමෙන් ඒ මෙහෙම දෙන්න වියස් මී කොම්මෙ හිද්මතෙක්ගෙ තෙරේග වෙස් එතන් තනුග ස්පෙෂලිස්ටුන් නුනියා අංහෙනු මාබන්ඩ අංහෙනුම් බෙලේන ෆද ඩොක්ටරකු නෙන්නම එම්මෙ කාරි රශකුන් අලුවන්මෙන් අවුට්‍රීච් ප්‍රෝග්‍රාම් එක්ගෙ තෙරෙන් මාබන් මිහුම් බෙලේන ඩොක්ටරුන් රඩෂප් ෆොනවා දීගෙන් එකන් කුරියක් ගෙන්දෙවෙ අධි හම එහෙම්මෙ මී කොම්මෙ රශෙක්ගවෙ සම අලුගන්මෙන් එබ බලන් බලිත තහලීල් කුරවේන ලැබෝටරියේ ගායම් කුරවේතෝ නෝනියාම පොයින්ට් ඔෆ් කෙයාර් ටෙස්ටිං උසූලුන් එම්මෙ අසාසී ටෙස්ටතක් කුරවේන ඉන්තිසාම් තන් හමජෙස්සා ලෙවේතෝ දෙන් මී අංහෙනුන්ගෙ හාස ඩොක්ටරුන්ගෙ ඩොක්ටරුන් තිබ්බවානේ හොරිහා හොස්පිටල් එක්ගවෙස් අදි හැම එහෙම්මෙ හිදුමතුග මිහාරවෙස් එකුලෙවේ සාද සිහි මරුකසෙක්ගා අංහෙනුන්ගෙ හාස ඩොක්ටරුන් තිබ්බවානේ අදි මි ඩොක් මීන් කොම්මෙ ඩොක්ටර් හුන්නවා තනෙක්ක වෙච්චයාමුන් මී ස්කේන් කුරවේන ඉන්තිසාම් තන් හමජස් සාෆුන්නානි එන්නමෙස් මී අදි හිදුමතුග මිහාරු අලුගන් මෙන් ගෙබ ගෙන්ගුලෙන් පෝටබල් ස්කෑනර්ස් වෙස් එයි අවුට්‍රීච් ප්‍රෝග්‍රාම් තවක ඩොක්ටරුන් එහෙන් රඩශ වඩාන්නවා ඉරුග එ රඩශුග හිදම මාබඩ මීහුම් බලා බලා ඉරුග ඒ ස්කෑන් බේනුම් කුරවේන එම මී අලුම මෙන්න මිහාරු මී හිදම ෆෝරු කොද්දවේ ගොතුකි දෙන් එ ෆාහක කුරෙවිහෙන් එක්ස්ටෙන්ෂන් ඉමාරාතෙක්ගෙ මසෙක්කෙන් කුරුමගේ කුරුමට්ටක හම බාරෂු ගවෙස් වනී ආර් ඩී සියා හවාල් කුරෙයිෆා අදි ඒ මිහාර් මෙවනි ඒ ආර් ඩී සියා හවාල් කුරෙෆරි එහෙ මස්රූ තකෙකේ වෙස් එෆදෑන් එම් ටී සී සියා හවාල් කොක්ගෙන් එ මස්රුවන් ඉතුර ඒ බාර කුරියක් ගෙන්දවේ තෝ මසෙක්කෙ කුරමු මිහාර්මි ගෙන්දෙවෙනි දෙන් හිදමත බේනුම්වා බේහා ගුලිගෙන් වෙ සුවාලෙ කුරවෑ ඒ අලුගුන් මෙන් බර බොඩ මසෙක්කෙ කුරන් ස්ටේට් ෆාමා මෙදි වෙරිකොන් රඩ්‍රෂුක හුරිසි ෆාමසීතක අදි දිගුමුද්දත කාම් මීහුම් බේනුම් කුරා බේස්ත ෆෝරු කොද්දෙවේ තෝ මියහරු නිමුමුගෙ කුරින් එසෙන්ෂල් මෙඩිසින් ලිස්ටුග හිමෙනේ ಹುರಿಹಾ ಬೇಹೆಬ್ಬೆಸ್ ಅತ್ತೊಳು ತೆರೆ ಫಾಮಸೀತಕಂ ಅದಿ ರಾಜ್ಯಗ ಲಿಬೆನ್ ಹುಣ್ಣಾಣು ಗೊತ ಮಸೆ ಹುಣ್ಣಾಣು ಗೊತ ಮಸೆಕ್ಕೆ ಕೊರೆವ ಮುಂದಾವಾಹಕ ಬೆಸಮ ಮಿ ಫುರ್ಸತ್ಗ ದಾಣ್ಣವಾದ
1: ಶುಕ್ರ ವಜೀರ್ ಮೀ ಸುವಾಲ್ಗೆ ಮೀ ಮೀ ಬಾರಶು ದೇವಣ ಸುವಾಲ್ ಕುರೆ ವಜೀರ್ ಆಮೀನ್
3: ಅದು ಶುಕ್ರಿಯ ಹಿಂಗದ ಮೀ ಅಂಡಸ್ ಗಬುಲ್ ಕುರಾಗೋತುಗ ಬಾರಶಗಿ ಟೂರಿಸಮ್ಗೆ ಮಸೆಕೆ ಕುರಂ ನೋಡಿಯಾಮು ಗೆಸ್ಟ್ ಹೌಸ್ ವಿ ಎಫ್ ಆರ್ ಕುರಂ ಬರ ರಂಗಳು ಮಾ ಹೌಲೆ ಒಯ್ ಮೀ ರಶೆ ಮಿಹಾ ಹಿಸಾಬ ಮಿಕಂ ವೆಫ ದಿಯ ಗೊತಕಿ ಲಾಮರ್ಕಜಿ ಗಾಣುಗ ದಶುಂ ಎಂಗೆಡಾಣವಾಣೆ ಮೀ ಏಯ್ ಎ ಕೌನ್ಸಿಲೆಗೆ ಇಹಿತ್ಸೋಸ್ ಗ ದರುಗ ಒಣ್ಣ ಕಮೆ ಮೀ ರೈಸ್ ಎವಡಾಣವಿ ಬೌದ್ ಫುಳ ಎಗ್ ಗೊತ ಅಳ್ಗೊಂಡ್ ಮೇಂಗ್ ಟೂರಿಸಮ್ ಮಿನಿಸ್ಟ್ರಿಗೆ ತೆರೆಂಗ್ ಹತರು ಫಹಾರು ಮಿಹಾರು ಮೀ ಇವುಲಾಣ್ ಕೊಫಿಂಗ್ ಡಿವಲಪ್ ಎಂಗ್ ಹೋದು ಮಟ್ಟಕ ಏಕಮಕ್ಕು ಮಿಕಂ ದಿಮಾವಾ ಗೊತಕಿ ಕೌನ್ಸಿಲ್ ಮೀ ಕಂಡಾಳನಿ ಏಗೆ ಸಿ ಎಸ್ ಆರ್ ಕಂಪೋನೆಂಟ್ ಗೆ ಗೊತ್ತುಗ ಕುರಿಯ ಗೆಂದಂ ಬೇಣು ಬಾಕಂತ ವೆಸ್ ಅಳುಂಡ್ ಗಬೋದು ಕುರ ಆಗೋತುಗ ಮೀ ಬಯ ಕೌನ್ಸಿಲ್ ತಕೊಂ ಖಂಡ ಅಳು ಬಾಫ ಹೊರಿ ಸಿ ಎಸ್ ಆರ್ ಗ ಬ್ಯಾ ತಂಕೊಳೆ ಬೊಡು ಇಮ ಡಿವಲಪರ್ ನಂಗೆ ಉಂದಗು ಅಣಿ ಮೀ ಹಾಸಕೊ ಮಿರೇಗೆ ಮಿ ಸುವಾಲ್ ಮಿ ಬಾರಶುಗ ಅಳ್ಗೊಂಡ್ ಮೇಂಗ್ ಹತರು ಫಹಾರಿಗೆ ಮತ್ತಿ ಮೆಸ್ ಮಿ ಮಸೆಕ್ಕೆ ಕೊಗ್ಗೆ ಡಿವಲಪ್ ಆಕೀಗ ಕುರಿಯ ದೇಫ ನುವಾತಿ ಅಳ್ಗೊಂಡ್ ಮೇ ಮಿಹಾರು ಮೀ ಎಹೆಂಗ್ ಮೊಡಲ್ಲಕ ಬಾರರುಗ ಕುರಿಯ ಗೆಂದಿಯು ಮಟ್ಟಕ ಮೀ ಗೊತ್ತಕ್ಕೆ ನಿಮ್ಮಾಫ ಇರಾದು ಕುರವಿಯಾಮು ಡಿವಲಪರ್ಸ್ಗೆ ಎಟ್ರಕ್ಷನ್ ತಂಕೊಳ್ಳೆ ರಂಗಳುವಾಣ ಗೊತ್ತಕ ಮೊಡಲ್ ಕೌನ್ಸಿಲ್ ಆಕಿಗ ವಾಹಕದಕ್ಕ ಮಿಹಾರ ನಿಯಮಕಂ ಎಬೆ ಆದೆ ಇರಾದು ಕುರವಿಯಾಮು ಮೀ ಕುರಿಯ ಮಿಯೋಯ್ ದೆತಿಂಗ್ ಹಫ್ತಾಗ ತೆರೆಗ ಅಳೊಂಡ್ ಮೇಂಗ್ ಆ ಮೊಡಲ್ಲಕ ಆಕಿಗ ಮೀ ಇವುಲಾಣ್ ಕುರಾಣ ಮೀ ಮಿ ಕುರವೇ ಮೊಡಲ್ಗೆ ದರೋಂ ಅಳುಣ ಬರ ಯಗಿಂಕಂಗ್ ಒಬೈ ಮೀ ಎಬೆ ಫ್ರೋಂ ಎದಿವಡ ಗೊತ್ತ ಮೀ ಗೆಸ್ಟ್ ಹೌಸ್ಗೆ ಮೀ ಮಸಿಕೆ ಮಸಿಕೆ ಕುರಬಾಣೆ ಫರಾತೆ ಮೀ ಖಂಡೇಳಿಗೆ ದಾನೆ ಕಮ ಶುಕ್ರಿಯ
1: ಹೆಂಗದು ಶುಕ್ರಿಯ ವಜೀರ್ ಅವ್ನಿಗೆ ಮೀ ಫೋರಮ್ ಗಾಜ್ಯ ಸ್ವರ ಮುಹಿಮ್ಮು ಸುವಾಲ್ತಂಗೆ ಬರೋಣ ಸ್ಕೂಲ್ ಹೆಂಗೂರಿ ಸುವಾಲ್ತ ಕಾಯ್ಕೊಂಡು ಬದಲು ಕೊಲ್ಲಾಣಿ ಕೂಡ ಹೋಗುತ್ತೆ ಕೊಳ್ಕಪ್ಪ

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: දිවෙහි බහුගේ ෆොන් අයුද්ම ශෝගර්වා ෆරහතර ખાසකොත් දිවෙහි රාජ්‍ය අඩුංගලස්තනි
3: බස්වා

0: කීරිතෙ කොරුවානකී එම්මෙ මතිවිරිෆුයි
1: එපතු ගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාබාලෙව්වී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරිනා හමය ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහුගේ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහුගේරේ දිහකට තිරිහුන් අදී හොනිර දොහුගේ මෙන්දරු එකෙ ජහයර
0: හම එකනි දිවෙහි රාජ්‍යයේ කාඩු
1: එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී 8.9 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර කොල්ලපා

0: දැන් අවුරුදු හිතන්නේ දැන් එහෙම මිහාර දෙන්නවක බේඩ්මන් නැතේ කොම්මරේකෝ සෙගාර ජෝ මාහමෙන් එබ ගෙන්දෙන් ජෙහෙ මිරේ සම ආදාග මතින් අවුරුමෙන් ආසවා සුවල්තව ගාදද ගින කමහොර ඒගාර ජෝ මාහමෙන් කුරේ ගෙන්දා අවුරුමෙන් මිවණි නිම්මා ෆෙම්වෙම ඒගාර ජහන් දැන් අවුරුමෙන් ගෙන්දාන දැන් ඒක පහුන් බාකේ වරු සුවල්ත අවුරුමෙන් ආදාග මතින් වසීරුන්න আদি වුසාරත කවුරුමෙන් සුවල්ත මේ අරවාණ එයා එක එක උමේදු කුරණි වසීරුන් නුවත වුසාරත මෙදුවර කොම බෙෆුන්න කොම්මෙ සිෆෙග සුවල්තක ජවාබ තේ ෆෝන් දෙවණකම ඒකට දැන් මෙවති පීඑස්එම් මෙයා මෙදුවර කොම ලිෆා සුවල් යන මෙසේ සුවල් දියුම කුරින් අවුණු මේ වඩා තිබෙ බෙෆුන් ගතරේග ඉතුරු බෙෆ්ලොක් සුවල් කරොම් බෙන් ෆ්ලුවා කොවණ බෙෆ්ලොක ෆුර්සතු වරවණ එබෙන්තු ආදෙබ මිකොල් නම් විදාණෝ ෆෝ කුරේ ගෙන්දව ඒකට
1: ස්ලාම අලිකුම් අලුගුණ නම කිය අසම් දැන් මේ අලුගුණ සුවල් මිනිස්ටර් අමීන්න මේ මේක කුරින් එබැයින් රාජ්‍යයේ හෙලිකොප්ටර් එක හිදුමේ ෆෙෂුමගේ වාහක තකෙත් දෙකෙවිපා දැන්

0: දෙහා සතාවීම ෆෙරිගන් සරකාරු ඔබෙ ගොත්තකෙන් නිම්වා වකි මේ දායරාතක දිවහින්නම් එකන හාසකරවා ඒගතරගේ බියටිෂන් උන්නා එච්චර් මෙනෝජර් උන්නා මේ ඩයිවිං ඉන්ස්ට්‍රක්ෂර් උන්නා ටුව ගයිඩ් උන්නා මේ හෙයාඩ්‍රෙසස් අත් බියටිස මියසිෂන් උන්නා කස්ටමර් සර්විස හවස් කීපින් මෙනේජර මිකහලා මේ හාස දායරාතක කාණ්ඩ අලුවා ෆොති මිහාර සරකාරු ඉගත ඇමිම මේ ඒ ෆුරසත්තවග වෙස් බේනුන් අලු උම්මීද කුරණි මිකමන් එකෂේන දිවේ බේෆුණු බේනු කුරවවානකම මේ දෙම්මෙ කුරවි සුවාලුගේ සුවාලකි හෙලිකොප්ටරුගේ මේ ඉහිත් මැදත අද මේ තපාතු මේ ටයිම් ලයින වෙස් අල්ගොඩ මේ දෙපහරකු එරුයි ෆොන්නානි මේ මෙමසෙක්කතකි අස්තුග වර බොඩු මසෙක්කතේ එයි රාජ්‍යයේගේ මෙහාරු රයා දුවාලු මේ ටුවරිසම්ගේ හිත්මත්ත මේ පංගේරුග මේ ට්‍රන්ස්ෆර් වෙස් බේනුම්වේ අදි මේ අරුන්මෙන්ගේ මේ මෙඩිකල් ඉවකුවේෂන වෙස් මේ ෆසේහකමයකිග එයාපෝට් නැත්තන්තනුම් වෙස් මේ එහිත්මයි දේන් බේනුම්වේ එයි හගීගත කෙමියා ඇකිග අල්ගොන්මෙන් සර්කාරු නෙම්මි හෙලිකොප්ටර් ඔපරේෂන් දිනම එහෙන් නමවෙස් මේ හෙලිකොප්ටර් මේක විශ්සක ෆන්සවීකන් ආහාර කොරීග රාජ්‍යයක හෙලිකොප්ටර් ඔපරේෂන්ස් දියේරුග මේ බයි දිමාය ෆෝරි හාත්සාතක ගුලිගෙන් මිහා දිගු මුද්දතෙක්ග හෙලිකොප්ටර් ඔපරේෂන්ස් රාජ්‍යයක මෙදුකණි පොවතීම හමයකන හෙලිකොප්ටර් ඔපරේටරු නැනුම් බේනුම් වනි මිකමක සිවිල් ඒවේෂන් මි සලාමති මිංගඩශා මිකන්තත්තක වෙස් බේනුම් වේ අරුන්මෙන් ඉරාත් කුරවිය අත මිහිත්ම ෆෂන් මිහාර නිම්මා හොතියම ඉංගිරේස් විලාතුක යුකේ සීයේ මේ ඇසෙස්මන්ට් එක දෙවවා ෆෝර් ගයිඩ් ලයින් එකක ඉංගෙද මේ මිකම මේ ඒගේ එම් මොහිම බේන්වකි මෙඩිකල් ඉවකුවේෂන්ස් ගේ හිද්මයි දිවේ රයිතුන ලිබිගෙන් දියු මිහාරවස් ෆෙනවඩන්නවන සරකාරෝ රයිස් නිම්මේ නිම්මෝ මේ එකක මේ මේ මතින්දා බෝටුග මේ හැම මෙඩිකල් ඉක්විප්මන්ට්ස් එකක මේ මෙඩිකල් බේ ෆෝන් නා ඩොක්ටර්න නරුන්න එකක එහිද්ම දෙමුන් ගෙන්දනි අද ඒක ඉතුර රඩරසුන් සීදා මාලියන් නෝනියාමගේ ගෙන්දන් ජය පරාත්තක දිනු මට්ටක සරකාරු මේ මසික කුරමු මිගෙන්දේ හෙලිකොප්ටරුගේ හිත්ම වෙස් මීගතරයක් ඉතුරු කුරු මට්ටක දැන් මේ වර බොඩු මසිකතක වුම ඇකි අරුණ එම්ම ෆුරතම ලාෆොරි රිකොයමෙන්ට්ස් එක ඇකි RFP මේ කුරිය නොදිය දෙවන ෆහරුග මිහාර මේ ඇප්ලිකන්ට්ස් ඇකිග කුරිය දියුමුගේ ඉරාද කරවියාම මේ මසෙක්කේ ෆෙෂුමුගේ මරහලා මෙහම කුරියන් ගොයි හප්තා දෙහප්තා යා හිසාබන් එරත් කර වියාමු නිම්මා දෙවේ හා මේ ඉසාබන් මසෙකෙ කුරේ ෆෝතින්ගෙද මේ හැම වර බොඩු මසෙක්කතක වෙෆා රාජ්‍යයේග මිහා ගින දුවහ ෆන්සවියකන් අහර මුලින් මෙදුකෙනෙව මේ රාජ්‍යයේග මුලින් තජරිබාය මේ ටෙක්නිකල් එක්ස්පර්ටිස් ගෙල්ලි ෆොයි දායරයන් අලුන් අලුගොන්මෙන් ගායම් කුරන් සරකාර මසෙකෙ කුරාති මිකමන් හුරි මේ ලස්තකෙ වෙගෙ මිදනි ඒ මේ වර ටෙක්නිකල් මසෙක්කතෙන් අලුන්මෙන්ගේ මේ සලාමත රක්කාතරිකම මිදෙන්නේ විගොත මේ UK CA ගේ සේෆ්ටි ඇසෙස්මන්ට් එක දෙවවා ෆොරි මිංගඩතක ඒවර අරුණ මේ මසෙක්ක කුරන් මේ බලමු ගෙන්දාති ලස්තකෙන් අයි එකම මේ ඉරත් කරවියම දැන් ඉතුරු ලස්තකෙන් ව කුරේ දානෙන් ගතු
1: බරබර ශුක්‍රයා වazir දෙම්යති PSM එයා මෙදවර කොමල් ලිෆා සුවා සුවල් අමාස් කුරවා ෆොනි වazir හීනා සුවාග මෙති ෆන්නා තරිකයාගේ දායරය දවල්තුක බජටුන් කුරවේ හේදෑන් සීදා මිදායිරාගේ ආමු මසෙක්කෙත්තෙරෙන ලිබෙ මංෆෑවරේ ඉධාරී හිංගුමශා ඉස්සිහාර කුරුම කුරවේ හේද බොඩුවනි කීවගෙනතෝ.
2: ආදේ දවලත්ගේ බජටුන් කුරවේ හේදයකි අස්ලු හගීගතුගා ෆන්නුවරින්ගේ මසෙක්කෙත්තක වර බොඩ සබ්සිඩයිස් කුරවිගෙන් කුරිය ගෙන්දෙවේ කන්දතකේ එගොතුන් මීහම බය දිමදිමාලන් අලුගඩු තිස්සුවල් කුරෙව්වි මාල්ය අලුවාලාන ඉගෙතු මෙහර මිසාලෙගේ ගොතුන් දන්නවාකම වන්නා ආටිස්ටුන්නන් අලුගඩ මෙෙන් ආට් ගෙලරී මිදුකුරණී අනින්හෙන් දුවහොකූයකානුලා එන මෙස් ආටිස්ටක ඒ මෞරසකුන් ලිබේ ෆෑදාගේ ෆනර ඉන් සත්ත එන්සියගේ ට්‍රස්ට් ෆන්ඩම් මි ජමාවනි ඉගෙතු දෙන් හම අය කීග ෆිල්මී දායිරාය බලාලිකම වෙස් එගොත ෆන්නාඩුන් කුරා වර මුහිමු වර බොඩ මසකතෙන් එයි ඔලින් පහුග හම වර ගින ෆිල්ම් තකෙන් මිහාරු අලුවමුන් අදි එ දායිරා හම වර

0: මිරේගේ ස්ක්‍රීන මෙොත්තී දරිනට කමි ෆිල්ම් ඇස දරිනටකා මි ෆිල්ම ඉතිහස් හතරුවන අහරු අහමද නිමාල් ඩයිරෙක්් කොරි දිවෙහි රොමෙන්ටික් ්‍රාම ෆිල්මේ ආටවස් දශුන් අහමද සලීම් ප්‍රඩියස් කොෆාව මි ෆිල්ම්ග මොහිම රෝල්තක කොළවනි අලි සීසන් නිවමා මොහොම්මද අහමද ආසිම් ශීරින් අබ්දුල් වාහිද් අදි ෆෞසි ආස අස්සයින්ගේ තමි ෆිල්ම් ගස්තු වාගොයි
1: එගේ වර රීති ෆිල්ම්ෙන් මේ හම වර ගෙන පහරු හම බලාපා අස්සමි හොරි මි ෆිල්ම්
0: කිතෆාර්බෙලි
1: එහෙම බොනා කන්නේගේ අදදේ හම වර ගිනම් බෙලුණු
0: එහෙම වර ගිනම් බෙලුණිය නිකන් කියා දීව ෆිල්ම්ග වාගොයි
1: ෆිල්ම්ග මි වාගොතේ කි මිහාරු මි ශාහිදුවා දෙන් මි ෆිල්ම්ග සීසන් දෝ දෙ මොනිසයිකි මි ෆිල්ම්ග නියුමා දෙ මි ශාහිදුවා මොනිසය මි ඔලෙනි හම මි සවාජි හයාතේ ෆෂයිගේ ඔලෙනි කොම් මි අයි ehen ituru farate mihunge tiriuluma aste me ituru kaevenye kurevi den tiriulumga dimava hama varan hiddati kantatake mi filmuga fenigen dani darinna mammaya wakive mammaya den mi dimavi var hitama veri hadisa takin hama fenigen da var asaru gada filmen me rangalatta mi kiuni rashwan
0: rangalatti ki ne
1: den kurugota ka takial deveni do mikahala show ekka
0: කුරුකොතක ඇදැන් ෆිල්ම්ග කාස්ටක් බලාලායරු මේ අලි සීසන් මි ෆිල්ම්ග කුළුණේ ශාහිදගරෝල් ඒගෙතුර නිවමා කුල්ලෙ ෆම්ය වනි මූනිසාගරෝල් අහම දාසිම කුළුණේ ජුනේදගරෝල් දෙන් සබිහග ගොතුක ෆිල්ම් ෆෙනගින් දේ ශීරීන් ඒගෙතුර මූනිස්ග ගොතුක ෆෙනිගෙන් මිදිය අලි ශමිල් රහිමාගේ රෝල් කුල්ෆ වනි ෆෞසියා දෙන් ඒගෙතුර නීනා සලීම් මි කුළුණේ ෆිල්ම්ග ආතිෆාගරෝල් දෙන් මරියම් හලීම් ඒ හබ් වගරෝල් දේගෙතුරන්
1: කුඩ කුජ්ජෙක්ගේ
0: රෝල් මිකුණේ
1: ෂයිහා නදුවකි සම වර වර මොළු එක්ටින්නේ මි ෆිල්මුග දක්කුවෑදින් කුජ්ජෙ දැන් කොම්මෙ මි ෆිල්මුග හම හිමනේ කොම්මෙ තරිය කීවෙ සම වර වර මොළු එක්ටින්නේ දක්කුවෑදින් තරින්තකෙන් හම මි ෆිල්මුග හම මිහුන්ගේ එම්මෙ බෙස්ට් ෆෙනිගෙන් දියේ හම පුනෙවේනි එනු රැස්වන් හිඟ මිරේගේ ෂෝ ފެށުންގެ ގޮތުން ހަމަ މި ފިލުމުގެ ހިމެނޭ ވަރަށް ހިއްގައިމު ލަވަޔަކަށް ފަހު ބައްދަލުކޮށްލާނެ

0: ගඩි මෙහාරු එකාර ගඩි නවාර මිනිට් මිගඩීක කුරියම් මිදනී ස්ක්‍රීන් මිෂෝ ෂෝයකු මිරේ තියහුන්තරි නාම බද්දල් කුරි රශ්වාන්
1: අද අස දැන් මේ අලුවන් මෙන්ගේ මිරේගේ ස්ක්‍රීන් ටීම් ග මි හරකඇතෙරවනි ඊනස් අදි ශාෆි දෙන් අසීම දෙම් මි ටීම අයකු ගෑගනක බාර්ජයහුමා හමිය ෂෝ කුරිය දානි මේ අයිස පහිග මිරේගේ ෆොරතම බෑවරය වාක දක්කාලම
0: අස්ලාම ලේකුම්
1: කොබ කිහිනෙන් හාලු
2: ފުރަތަށް
1: މަސައްކަތަކީ މަންޒަރުގެ ތެރެއް މި ފިލްމުގެ ހިމެނޭ މަންޒަރެ މި އަޑު އިއްވާލާނަ ދެން އެ މަންޒަރުގެ ވާގޮތް ހައްވަ ބުނެ ދެމީގެ
0: ކުރިއަށް ދެން މަންޒަރުގެ ވާނީ ކޮން ކަމެއްކަން ކިޔާ ދެން ޖެހެނ ތައްޔާރުދޯ
1: ހިނގާ އެ މަޑު ހާލަމަ ފުރަތަށް މަސައްކަ
3: Mamma, mi cocca di noi, potete chi adesso?
4: Confote chiacca. Ti vuole una haria con cuffa fura in dambi. E in mondo cucura e vanihama.
5: Dari fu ben minuta, bebe molmi e cavaca.
4: Dei non ve. E come bebe di anche a fui, mani. E del fassara via. Vuole umoro e davani beruga.
5: De ma va a chiuno con de bebe che ci sta in circolo. Ma da che non va a vanno di hakaminima.
1: Cava?
2: Baba.
1: Denki hinen hing hivani mi manzaru cavani.
3: की कुरा गाड़ी है मेरा उस गाड़ी में
4: ये मेरे बड़े पेनो मुकुए
3: फिर दिन आ रहेंगे फिर दिन
5: वेरी फास्ट है तो
4: मी बेबे बेबे
2: तब कॉल वेटिंग जी तो
4: ए गा बैठ अम्मे फिर आ रहा हूँ आज के नसीब तो बदल लो मी हर कुलो दे वेने बेबे फिर मेरे पुरी पर अब प्यार करने तक पूरा
1: हवा ಜವಾಬ್ ರಂಗಳ ಹೆಂಗೆ ಹಮ ತಿ ಪುಣಿ ಗೊತ್ತ ಮಿಕಾಂತ ವಿ ಹಿಂಗೆ ದೆಂ ಕೊಡ ಕೊಡ ತಂಕೊಳೆ ಗಾಡಿ ದೇಶ ಮಿ ಪುಣನಿ ದೋ ಮಿ ಪುಣನಿ ಮಿಕಾ ಗಾಡಿ ಮಿಕಾ ಗಾಡಿ ಗೆನಿಸ್ತೆ ಮಾನಿ ಓದೋ ಮಸಾಲೆ ಎಮ್ಮ ಹಿಂಗ ದೇವನ ಮಸಕ್ಕತ ದಮ ಹಿಂಗೆ ಪುರದ ಮಸಕ್ಕೆ ಸಮವರ ರಂಗಳ ತಿ ನಿಮ್ಮಾಲಿ ಹಿಂಗೆ
0: ತಯಾರಿತ ಹವ್ವಾ ಅಡೋ ಹಾಲ ಮದ

0: ඇසෝ හොරි හෑම ස්පර රංගලු දෙෙන් අනික වර කාන්දේන හම එක්ගෙන් නකුවගේ අනිකෙන් කාලයාගෙන් හෙංගලෙන් අනික සෙටප් වෙස් වරන් හමගමෙන් දොර දළයාග ජූස් පෙටියයානේකේ කා විස්කොත් පොඩින්නා ඇතමීති ගෙන ස්තිී වරන් එක්වර වර රංගලු බයකෝ බයන් ගොලේ රශෙන් ෑනුවයි දෙෙන් සේටු තන් හම හදාදී අලුවන්ඩු මිසාදක බේනුවනි ටිනුගේකේ මන ියම ටිනුන්ගේ දෙ අලුවන් බේනුවනි මතා බීච බොඩු බිල්ලූරගේ හදා දශේ බන ිය හම සේටප් වෙස් එම වර වර රංගල හිදමත්තක වරන් මසක තෙර බයි ගලේ තන ගලුන් වන්න වර බොඩ බාලු මලිබන ෑන් කර තුන් මේ පෑලු ෑනුගේ කවන්සල්ග පරාතුන් අදී අමේ අබ්ලෝබයා අයියානයායා දෙම් පයමිකාල ගුරුපෙන් හම වර ඉස්කෝ මසක කොගෙන් සම්ම අධියම් වර පා කොල්ල ෑනුග හරිහා රයතුන්න හම් වරන් හාසශකුරේ
1: මජනුන් මේ ෆිල්මුන් දෙෙන් බේලුන් තෙරන්න මේ ලිබේනෙන් මේ බොඩු මෙසජ කී කොබ මේ හාර්ග මුෂ්ටමාවක් කිය හවරක ගොල් ෆස්ලෝ ඉන්නනි
0: මේ අස්ස මුෂ්ටමාවගේ තෙරේක බොඩුවමු ගන්න හමේ දෙ අලගොඩු ඒගේ වෙස්තන් කොල පහෙල්ලි වලේ දක්කාලා ෆින්නාන හෙමම විස්ථාදෑ පියා දිරිවුළුමු ගදිමවා කමෙක්ග සවබම් මොලි දිරුණු බදල් වෙදානකං එකම හේදුන් තෙරවා මෑම් බෆෑන්න අදි කුදින් වෙස් අදි ටීචරුම් වෙස් අදි කුදින්ගේ බලදු වරම් වෙස්ම කම විශ්නාලන් ජේවර්ග ෆිල්ම් කම ෆිල්ම් ගෙන්දානය ෆිල්ම් අලුවාගතම මේ හාර්මති මෙමහු සබ්බිහුග
1: ටිකට හම ඔන්ලයින් කෝවෙස් ලිබේකුත ද තොමයති
0: ද ටිකට නේ ගන්නම් බේනවා පරහත්තකම් ඒ වගුතක නාදවකම වෙච්ජයාම මෙහාරු 784422 ගුලා දෙම ටිකට බුක්කොත් දෙන ටිකට නොට් බුක් ගතීම බහට්ට දයන ගෑගනක හම වර ලස්වන්දෙන් අන්න ද නගාගතෙස් පෙටි දානක මර ගෙන විද්‍යා පරි ගංගාල මොනිපාන මේ නගගන්නන්ද තංකොලේ අෆතෑවරු දී පහෙමම බේනුම් වීම ඇස් නගාදවේ කාල් ගොතක ගල්මෙන් හමටිකෙට කවන්ටරක හට්ට දෙන් පසයකොත් දෙන මට්ටක් දෙහම ඇය කිබුණේ දම් බේනුම් ආමකොන් අලුගනක ෆිල්ම්ගේ ටිකෙට් හම මේ විකගෙන් බදේ ගෑගනක එම මදුකොම් වෙස් මෙහතන වෙකුණු හවස්ෆුල් තිරිස්තිීන් ෂෝ එහෙමම මිහර මිදෙ ෆන්සාශෝ සති මදුව අදි නුබෙද එත බයිකුති ෆන්සාශෝනි මොන රුස්ද එහෙම මිහර බුණ ලම් බේනුමනි මිහරෝලින් පස් ලිපමනි එම තිරිස් දහශේ මානකේ අලුගනගේ ඕඩියන්ස් සොරිය බල ෑ සොරී හොඩියන්ස් දෙබැක ෙබ ෑවර මිහුණශෙන් ර් බෙලේනි එහම ටිකට අව නොන ගැ ස්ක්‍රීනුම් බෙලමගේ ෆුර්සත් කෙලි ගාදානේ
1: දෙමි ෆිල්ම් ෂෝටු කොරුමක් ගෑගඩක කිහා මුොද්දතෙන් හේතුවි
0: ෆිල්ම් අලුවන් මිදි රෝධම ලියම් ෆිෂි වාහකෙන් මේ දෙම් ෆිල්ම්ග ෂූටින්ග මස එක ගෑගනක තිම්මස්තුස් මෙවී
1: නිම්මාලම කොන්කමේ පහකොල්ලනි නම්
0: නිම්මාලම බුණනම් බේනුම් වනී අලුවන්ගේ කුරීගේ ෆිල්ම් තබ ලාක්තිේ මිහුන්න හම හාසක මේ ෆිල්ම් බලාද වර මොහෙම එයි වල සමාන ෝ ති බෙෆරුන්ගේ ෆේවරිට ෆිල්ම් ලිස්ටක තෙරගහිමන ෆිල්ම් එක අනෙක්කා වෙස්මි වල තපාතු මොළු මසකෙත්තකේ තපාතු ඉතුරු අනේ උසස්ථකා ඇකේ අලුවනු මිගෙනස්තැන මි පාරද මේ ෆිල්මකී ෆිල්ම් බලන් තිංගඩිරු ෆිල්ම් ෆිල්ම් බලන් ෆට්ටා වගුතුන් ෆට්ටිග නිමෙන් දෙෙන්වෙ සම එවෙස් පොහිකම නැති කල ජානු බලන් ඉන්නන්න ෆිල්ම් එක එහෙම අව ටිකට් බල්ලයා ගන්න වාශය ෆුර්සත් කෙල්ලි දානය හම හාරමය ගතුම්
1: පර බොඩ ශුකරයන්න හොද සෙෆාර් ෆිල්ම් දුනේ ප්‍රග්‍රාම වගුතු කොල මුස්කෝද දන තිගේ
0: ආශුකරය මරහම
2: එපෙස් එච්චමිය දතුගනතස් ලානා එට්ටක ලෝබින් පුරිිපවා හිතෙන් ආරෙන්ගෙ ඔබ අන්නකි ලෝබීග දිවානාය ෆෝරු රජනුවුණු

0: السلام علیکم ادونی کھڑی کے مڑنگ آ پروگرام کا مرحبا دنواں ادونی کھڑی کے میتگ پروگرام آئی کی پد کھلی اڑگن حفیظ آت ستار دنیا کھڑی میں پروگرام کی اڑگم اندونی کے مسروم فاہ کھلوے مہم کانت تو گے مچھا تفصیلی ادی تحلیلی گوتی قبل آل مٹکا گنستے پروگرام ہے کم پروگرام اس میں حاصل کھلنی واقعی مولو وکا میتگ پروگرام کے مولو وکی امریکا کے فیول تکائے کو بین الاقوامی جنائی کورٹ بند کرن جہیدان می مولو می مولوا گلے اتر تفصیل تا دن مٹکا میتگ پروگرام کا اڑگن ہے کہ بہر وانی پی ایس ایم کے انالسٹ محمد جواد یوسف جواد ور پڑ مرحبا گے تو پروگرام جواد ہم پروگرام افیش میں بتوں اس میں کھلنا میں سوال کی می بین الاقوامی جنائی کورٹ افید کے می ایک گوت کو تو کو بتو می کورٹ کے تاریخ کی
1: بسم اللہ الرحمن الرحیم السلام علیکم ورحمۃ اللہ وبرکاتہ بین الاقوامی دی کورٹ گوا کرنا ڈی وین کرنے ایت بین الاقوامی انصاف کے کورٹ کا دمی وینی بین الاقوامی جنائی کورٹ کا بین الاقوامی انصاف کے کورٹ مکینی می انٹرنیشنل کورٹ آف جسٹس ای کورٹ بلنی می گوم تو گمت گوا مسلتا ایک قوم انی قوم دے تیرے گا افیدی ارارن تکا سرحد دی رونگ ارارن تکا ادے گی ترون اے دے گوم گ میدگا کی کن کما گڑی گیں اوفے دے کے کانفلکٹ تا مثال کا می بی میگ گ مسا دا گا نونیا سرحد دی رونگ مسا جے فاوا تنا کا گڑی گیں دے گوم گ میدگا ای ہنگرا مہیں گا اے گو تان ایرا گا ایرانا دے تری گا راستے گ اڈی ہا گا اڈی ہا گا اڈی ہا نہ ہرو شتو لار بو کیا سرحد کا ہدی ہنگرا فشن دین ایک ہلا ہنگرام تک ایک ارارنت ہل کورن میونی انٹرنیشنل کورٹ آف جسٹس انٹرنیشنل کورٹ آف جسٹس کی الف دال کے گنونی سلامت مجلس میں الف دال سلامت مجلیا جنرل اسمبلیا اکنامک کونسل دیں ہنگ سے گوتا الف دال کے ہائک گنونگ ایک تر ایک گنونگ الف دال کے بائی انٹرنیشنل کورٹ آف جسٹس کی ایک اڑگن میں میاد متا میں واہ دکنی انٹرنیشنل کریمنل کورٹ واہک ایم تفات دم اڑگن میں تنگری مدے کورٹ کے تفات بڑھن جہنی انٹرنیشنل کورٹ آف جسٹس کی الفتال فدما ایکوں الفتال تھرین آئچ الفتال فدین سالسفائیگ دمڑام فہ ایم ویما ایر گفدی کورٹ انٹرنیشنل کورٹ آف جسٹس کی اے کورٹ کے అనే మర్కజ సున్నని ద హేగ్ ఈ నిదలేన్స్కి ద హేగ్ ఉండి దెన్ అరుణ్ మీద మీ వాహక దక్కా మావలోగ మిహిమనే కోటకి ఇంటర్నేషనల్ క్రిమినల్ కోర్ట్ నుండి బెనలకామి జినాయ్ కోర్టు మీ కోర్టు ఒఫెదిని ఇతిహాస్ దివనహారు ఏదో అది కారణక అనే బాకమని అది ఫన్సి సహారు స్నోయే మీ కోట అనే కోర్టుకి తఫాతకి అరుణ్ కోయిందండి بین الاقوامی انصاف کے کورٹ کا مہم نے دیکھو مگے میں تو کہیں گا مسئلہ فارو دی مسئلہ کیسا پکڑ دے ایک انٹرنیشنل کریمنل کورٹ نو نے بین الاقوامی جنائی کورٹ کا می بدنی کورٹ می بدنی واقعی واقعی فردوں ہنگا جری مات اے گاؤں میں ویری کبیس گاؤں میں فرد کبیس ادی گیتروں می بدنی ہم سیدھا جنوسائڈ کا حل مسئلہ ఇంకేదో మీ ఇన్సాని హక్కుతక బిహే మస్సత తెంగమే గుత మీ హంగురామే జరీమాత మీ కాల మస్సతహోగ వకి వకి ఫరదు హింగాఫావా రోద ఖాసకొగ్గెన్ ఉఫద్దాఫా కోటె మీ కోటకి ఇంటర్నేషనల్ క్రిమినల్ కోటకి మీ కోటుగస్ మార్కస్ మీ హుండని హమ దహేక్ ఇంకేదో నెదర్లాండ్స్ గా దహేక్ దెన్ అరౌండ్ మీకి తారీఖ బలాయరుగ దిహాస్ దేవనహర మీ కోట ఉఫెద్దియస్ మీ కోట ఉఫెద్ది నిజామ మిక్యాఫాని మీ అనే రోమ్ స్టిట్యూట్ రోమ్ స్టిట్యూట్ ఇంకేదో రోమ్ స్టిట్యూట్ ఆఫ్ ఇంటర్నేషనల్ కోర్ట్ ఆఫ్ అనే ఇంటర్నేషనల్ క్రిమినల్ కోర్ట్ ఏమా మీ మీ స్టిట్యూట్ ఉఫెదుమా వాహకి మీ కాదని మీ స్టిట్యూట్ మీకి అని అసాసి నిజామక కోర్ట్ ఉఫెద్దుమా అసాసి నిజామ మీకు అని స్టిట్యూట్ ఇంకేదో మీ స్టిట్యూట్ ఉఫెదుమా టకా వరగిన మసకెత్తకెక్కుడి నవార్స్తే క నువదిహ హతరకుం ఫిషిగెన్ దిహాస్ దేకా హమయ ఎకి బద్దలు అంతహుగా మి స్టెట్యూట్ ఉఫెద్దు మట్టకా నూని ఎకులవాల్ మట్టకా కౌమతోగే మందూబు బద్దలుకో మశ్వరత కొఫవే అది ఏగితురు మీ మీ బెనలకో మీ కానున బెహే వర ఫున్నాబూస్ మీ మీ అనే కానుని వకీలున్నా తజ్రుబా కారు అది ప్రొఫెసర్ ఉన్నా మిగాల కారుణికంతతో ఒక ఫన్ను వెరి నునియా కారుణికంతత్క బే ప్రొఫెసరు నునియా తజ్రుబాకారు ఇకి ఫహారుమతి బద్దలుకో మీ నిజాం ఇకులవాలని గోతాది తిరి మశ్వరాకో ఇత మసక్కతికి తెలియని లాఫ్ ఆఫ్ ఇన్స్టిట్యూట్ ఉజూదం ఐ ఇన్స్టిట్యూట్ ఆఫ్ ఇంటర్నేషనల్ క్రిమినల్ కోర్ట్ ఏదో దెన్ మీ ఇన్స్టిట్యూట్ అనే ఉఫెద్దు మట్టక ఆలిఫ్తాలుగే జనరల్ అసెంబ్లీ ఫాస్కొఫవే గరార్థక విస్ ఏ గరార్థహుగే తెరిన్ లాఫా మీ కోటకి అలిఫ్తాలుగా కోట నూ నమవెస్ అలిఫ్తాలుగా తెరిన్ లాఫ అలిఫ్తాలుగా ముసాతగా తెరిన్ లాఫ ఆ కోట మీ ఎకమకు మీ కోటకి ముస్తగిలు కోట వాకి అలిఫ్తాలుగా గుణవడిన్ను ఎక మీ కోట ఉఫదుమాబిహే హురిహా మసక్కెత్తకి దియ్య అలిఫ్తాలుగా తెరేన్ అది బయ కహల నిమ్ముంత నిమ్మాఫాస్ వని అలిఫ్తాలుగా ఎమ్మె ముహిం గుణంకమవా జనరల్ అసెంబ్లీకి తెరేన్ ఏమ నవాస్తేకి నువ్వది హతరకం ఫిషిగెన్ దిహాహ హమయం మీ కోటకు మసక్కే ఉఫెద్దుము మసక్కి కురియత్తి ఏదో ఏక తెరే మిదన్నే ఇన్స్టిట్యూట్ ఎకులవాలుమా ఏ అసాసి నిజాం ఎకులవాలుమా కోర్ట్ మసక కురాణగోత కోట మీహు అయ్యం కురాణగోత కోర్టు మీ అనే ఫండియారుంగే మీ అనే వజీఫా భయాంతను ఏమిహు మసే కురాణగోత కోర్టు హింగానే ఉసూలు తాది హెంగుస్ వరబ్బారు కంతత్త కొగ్గింత గానూని మిదన్నీ గానూని వరకు బోడు మొదటి ఉపదైన వరకు అనేహం బలాకమ్య లేకి ఉంతకం హొరిగింత అదే తమ ఏం హొరక గోటెన్ ఉపద్దేనంత అది మీ ఫండ్ కురాని గుత అది మీ అభే మోహదాగ సోయ్ కురాని ఉసూల్తక మీ హాతన బజార్ సత్యక్ ఫండ్స్ వేసుకోమకం మీ మోహదాగ సోయ్ కుఫైబోయ్ మీ ఇన్స్టిట్యూట్ లేదు ఇన్స్టిట్యూట్ మీ అనే అభే మోహదాయం ఉన్నాను బెనదొక మోహదాయ రో ఇన్స్టిట్యూట్ అభే ఏ సోయ్ కుఫై సత్యక్ ఫండ్స్ వేసి కౌము ఏమో సత్యక్ ఫండ్స్ వేసుకోము మీకు బ్యారి ఏమో మీ వరకు బోడు మొస్తా ఉఫెద్ది ముస్తగిల్లు గొత్తం ఇక బజటా మీ ఉరి హెచ్చేసి ముస్తగిల్లు గొత్తగ్గా మేజ్ కురా గొత్తం అలిఫ్తాలుగా తెరేం ఆకమ వేసి అలిఫ్తాలు అవ్వకింగ్ మీ ఆసం
0: జవాత మీ కోట బలాలయరు మీ ఫైనల్ అక్వా మీ జీనాయ్ కోర్ట్కి మీ బేనుమా మీ మక్సదా దెన్ ఈ కోర్ట్కి ముహిము కమాగుళే తఫసీల దేవిదానితో
1: అది ముహిము కమకి మీ అనే కోటం నుబలా మస్సత ఆముగ తెగ్గా మీ దీన్ని ఇంటర్నేషనల్ కోర్ట్ ఆఫ్ జస్టిస్ నుబలా మస్సత మీ కోర్టు మీ పది ముహిం ముఖమకి మీ ఫహకంగా వారు బడితే జరీమాతం ఇతరు వెగ హింగజ్జి గౌమతకు మీ హింగా జరీమాత హోగి ఇతరు గౌమత హోగి ఈ స్వెరింగ్ గొతుకతి ఫరుది ఫెంవరుగా మిసాలకం ఇస్రాయల్ బొడు వజీరు అమెరికా గ్రైస్ కాబేబేఫే హింగ వాదితో బడితే జరీమాత అది ఫరుది ఫెంవరుగా మిసాలకం ఇరాగ అమెరికా ఫెంగ రాగం ఇరుగు ఇరాగ ఒక ఫరుదున్నది కూడా ఒక ఆయిలాత కదే కూడా ఒకి ఒకి మీ అనే బలకమైన కబీలాత కాదు కూడా పోయి వరపడితే జరీమాత ఇంకా సిడ్డు జలతం ఫద్దా జలతో మీ ఇంకొక సనియాకు మీ అనే అనే మీ మిలిటరీ డోగు ఇచ్చి బేను ఒక బిరుదక్క మీ హుంగాగ ఏచ్చి మీ బిరుదక్కు ఇతరు హమ్మ డోగు లవ్వా మీ హుని అనియాకు అదే గీతరు జిన్సీ గోనాకు బరహనాకు ఫోటోనగా ఈ ఫోటోతో బేజారు మికాకంతత ఫరుది ఫెవరు ఏదో అదే గీతురు ఎవరి బడితే జరీమాత హింగా పహమ గౌమతో వెరింగ్ ఫహతుగ తిబికి ఇక తిరిగిపోతే ఆఫ్రికా గౌమతో వెరిం విస్ యూరప్ గౌమతో వెరిం విస్ అమెరికాకు వెరిం విస్ ఇస్రాయల్కి వెరిం విస్ అది ఏషియాకి స్పై గౌమతో వెరిం సార్ ఫిలిపీన్స్కి రైస్ మిహార్స్వని ఇతను గెంగుస్ కురీ రైస్ ఏదో ఏమో మికంతత్త ఇంటర్నేషనల్ కోర్ట్ ఆఫ్ జస్టిస్ అక నుబెలి అది ఏ కోర్టుకు మసక్క ఒరి గొత్తం వేసి మీకు ఫరది ఫెరు మసక్క బలాగొత్తకండి కోర్టు అసాసి నిజాముతి కీస్ ఏ మీ దన్నవా మీ కోర్టుకు ముహిం ముఖమకి అనక మీ కోర్టుకు మస్సెత్త వేసుకు తఫాత్ మీ దన్ని లేదు వాకి ఫరది ఫెమరుకు మస్సెత్త జినాయ్ మస్సెత్త అది హాసకు ఇన్సాన్ గుత్తక కూడా మస్సెత్త ఒకి ఒక అనియాత మీ ఉండకూర ఇన్సాన్ హగ్గుతక అరాగతం మస్సెత్త ఇన్సాని తాకిలా జరిమాత ఇక అనెక్ కోటు ఇవ్వాలి దిగవంగా మెతుకున్న సరహద్దీ మస్తత కా దిగోం దిహింగా కోడుంతక దిగోము ఎగ్గోమ గడగోమ దింగెల్లుంతక ఎగ్గోమ అనగోమ బదలి బదలు హోదు హుషాడా మస్తక ఏమో తఫాతెన్నుతో మస్తత ఏమో మీ మీ కోటు ముహిముఖం బొడువని మీ ఫాహకంగా మిదని జరీమాత ఆదా హిలాఫ్ గినేవ్వండి గోమతకు వెరింగ్ అడిగితే విగి మిసాక దార్ఫూరుగా ఆ సూదానుగా మీ కురీగా రైస్ మరో బషీర్ వేసే తోమత్తకి కొగ్గి ఇంకా మై కోట హాజరుకు అమరు నెరఫ్ ఇస్రాయల్ బుడో జీరు వచ్చే సమరు నెరఫవి హగీత బలారు అమెరికా రైస్ వచ్చేసే పోరు ఇంకేత మస్తత హుషాల అమెరికాకి స్వర్గిన రైస్ ఎత్తు మిలియను మీహు మరా ఇరాక్ కాదంతనుగా ಅದೇ ಗೀತರುಂಗ ಭೂರಿ ಮೀ ಗೌಮತಕ ಬೊಂಗಳ ಹಮ ವಿಶಾಲಕ ಅಮೆರಿಕಾ ಮಿಹಾರ್ಗ ರೈಸ್ ಮೆಚ್ಚ ಸ್ತೂಮತ್ ಕೊರವೆ ವರಬ್ಬಾರು ಜಿನಾಯ ಮಸತ್ ಮೀ ಮೀ ಅಫ್ಘಾನಿಸ್ತಾನಗೆ ದೋಸ್ತರುಗ ಏರುಗ ಒಬಾಮಾಯ ಹೆಂಗೊಸ್ ಮೀ ಜೋ ಬೈಡನ್ನ ಎಬೇಬೆ ಫುಣ ಮೆಚ್ಚ ಸ್ತೂಮತ್ ಕೊರೆ ಫೈತ ಅದೇ ಗೀತರು ಅಣೇ ಮೀ ಕ್ಲಿಂಟನ್ಗೆ ದೋಸ್ತರು ಕ್ಲಿಂಟನ್ಗೆ ಮೆಚ್ಚ ಸ್ತೂಮತ್ ಕೊರೆ ಫೈ ಅಲ್ಗಾಯ್ದ ಹಂಗುರಾಮ್ ಕುರುಂಗು ನಮ್ಗ ಮೀ ಜೋರ್ಜ್ ಡಬ್ಲ್ಯೂ ಬುಷ್ಗೆ ಮೆಚ್ಚ ತೂಮತ್ ಕುರೆ ಫೇ ಮೀ ವರ ಬ್ಯಾರ್ ಜಾರಿ ಮಾತಾ ಅಫ್ಘಾನಿಸ್ತಾನ ಕಮ ಬರಾಕ್ ಒಬಾಮಾಗ ಮೆಚ್ಚ ತೂಮತ್ ಕುರೆ ಫೇ ಮಿಹಾರ್ ಗ್ರೈಸ್ ಅಮೆರಿಕಾಗ ಮಿಹಾರ್ ಗ್ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ಗೆ ಮೆಚ್ಚ ತೂಮತ್ ಕುರೆ ಫೇ ಮೀ ಈರಾನ್ಗೆ ಸತೇ ಕೆತಕ್ ಕುದಿನ್ನೆ ಶಹೀದ್ ಕೊಲ್ಲಿ ಮೀ ಕುದಿನ್ ಮೀ ಮದರ್ ಸಾಕ್ಸ್ ಕೇವಂತಿಪ್ಪ ಅದು ಈರಾನ್ಗೆ ಸ್ವೆರಿನ್ ಶಹೀದ್ ಕೊಲ್ಲಿ ಏಮ ಮೀ ಮೀ ಹಿಂಗ ನೀ ಬಡತ್ ಜಾರಿ ಮಾತ ಹಾಕಿ ಗಾನೂನ್ ಬೇರುಗೆ ಬಡೆ ಜರಿ ಮಾತಾಗ ಬೇ ಹಿಂಗ ದುನಿಯಾಗ ಬಡೆ ತಗೊಂಬ ತಗೋ ವೆರಿ ಎಮ್ಮಿ ಹಿಂಗೆ ಆಮುರ ಹಂಗ ಸೀದ ಮೀನು ಬಯ ಮರಾದ ಆಶೆ ಮೀನು ತರಕ ಬೊಂಗಳ ಆಶೆ ಕ್ಯಾವ ಉದ್ದ ದೀಗಿ ಅದು ಹೇಗೆ ಇತ್ತು ಎಬೂರಿ ಹಮ ಮೀ ಫರ್ದಿ ಫೆಂವರುಗ ಗೌಮ್ ತಗೋಗೆ ಸಿಫೆಂಗೆ ವಾಕಿ ಕೊಫ್ಸರ್ ಅಂತ ವಿಸರ್ತಿವೆ ಎಬೆ ಎಬೆ ಹಿಂಗ ಬಡೆ ಜಾರಿ ಮಾತು ಇಸ್ರಾಯೇಲ್ ಎಮ್ಮೆ ಗಿನ ಇಸ್ರಾಯೇಲ್ ಅಮೆರಿಕಾಗ ಮೀ ಫರಾತ್ ಮಿಕ ಅಮಲ್ತ ಫೆನ್ ಏಮ ಮಿಕಾಲ ಫರ್ದಿ ಫೆಂವರ್ಗ ಮಸಕ್ಕಂತ ಜರಿ ಮಾತ ವರ ಬೊಡುವೆಗೆಂದಿ ಅದು ಮಿಸ ಹಾಸಕೊ ಮೀ ಅಣೇ ಮೀ ಕೊಂಗೋಗೆ ಕೊಂಗೋಗ ಮೀ ದಾಖಲೆ ಹಂಗುರಾಮ ಸಮಯ ಕಾ ಬಡಿತು ಮಸ್ಸತಂಗೆ ಬೋಳೆ ಅಣೆಕ ರುವಂಡ ರುವಂಡಾಗ ಎಂಗಡಾಣ್ ರುವಂಡಾಗ ಅಲ್ಲಿ ಅಲ್ಲಿ ಲಕ್ಕ ಮೀ ಮರಾದೆ ರುಂಡಾಗೆ ಕತ್ಲು ಅಂತ ಹೋಗ ಕ್ಯಾಗಣ ಕೈ ಮೇದಿತಿ ಮಸ್ತರಿ ಅಲ್ಲಿ ಲಕ್ಕ ಮೀ ಕತಿಲ್ಲ ಅದೇ ಗೀತರು ಬುಸ್ನಿಯಾಗ ಮಸ್ಸ ಏಮ ಮಿಕಾಕಂತ ಗಿನವೆಗೆಂಗೋಸ್ ದುನಿಯಾಗ ಬಿಕಂ ಬಲ ಬಿಕಂ ಹುಟ್ಟುವಂಬೆಗೆ ಅಸ್ಮಿಯ ಕೋಟು ಫಿತ್ತಿ
0: ಜವಾದ ಮೇ ಬೈನ ಲಗ್ವಾಮಿ ಜಿನಾಯಿ ಕೋಟು ಅದೇ ಮಿ ಹಾತಡ ಮೇ ಬೈನ ಲಗ್ವಾಮಿ ಮಿ ಇನ್ಸಾಫ್ಗೆ ದಾಯಿರಾಗ ಮಿ ಹಾತನ ಅದಾ ಕೊಫಾವ ಮಿ ದೌರಕಿ ಕೊ ಬ್ಯಾತೋ ಕಿ ಹಾ ಮುಹಿಮ ದೌರೆ ಅದಾ ಕುರ ಕೋಟೆತ್ತು
1: ಹಗೀಗತ ಬಲಾರು ಮಿ ಕೋಟಂಗ್ ಯಾಪಡು ದೌರೆ ನಿಂಗ ಅದಾ ಕುರೇ ವರ ಹಿತಾಮ್ಯಾಗ ದನ್ನ ವಂಚೇನಿ ಪಾವತಿ ಮಿ ಕೋಟ ಫೋರ್ವಣಿ ನುಫೂಸು ಯಾವಾಗತಕ್ಕೆ ಮಿ ಕೋಟುಗ ಮಿ ದಿಮಾ ಮಸಲೇಕಿ ಮಿ ಕೋಟ್ ಉಫೆದ್ದಿ ಅಸ್ತುವ ವರ ಹೇ ಬೇಣು ಮಿಕ್ಕ ವರ ಮ್ಯಾ ಮಕ್ಸದ್ದಿಗ್ಗ ಏಕಮಕು ಮಿ ಕೋಟು ಉಫೆದ್ದು ಮುಖ ಫಹತುಗ ತಿಬಿ ದುನಿಯಾಗ ಬೊಡತಿ ಭಾರತ ಹಿಂಗೇತು ಹಾಸಕ ಹುಳಂಗ ಭಾರತ ಎಮಿ ಹುಂ ಬೆಲಿ ಎಮಿ ಹುಂ ನ ಎಮಿ ಹುಂ ಮಚ್ಚ ಶರಿಯನ್ನು ಹಿಂಗ ನೋಡಿ ಎಮಿ ಹುಂ ಮಿಕಂತ ತಣ್ಣು ಮಸ್ಸೈನು ಬಲ ಕುದಿ ಗೌಮ್ ತೋಗೆ ವೆರಿಂಗ್ ಎಮಿ ಹಾಸಕ ಮಿ ಹುಂ ರುಳಿಯನ್ನು ನೋಡಿ ಎಮಿ ಹುಂ ನುರುಹೆ ಎಮಿ ಹುಂ ಸಾಕ ಸೂದಾನು ರೈಸ್ ಹಿಂಗೇತು ಲೀಬಿಯಾಗ ಸಬ ಲೀಬಿಯಾಗ ಕುರಿಗೆ ರೈಸ್ ಕಾಣಲ್ ಗಜಾಫಿಗೆ ದರಿಫುಡ ದೆಕೊಳ ಎಬೋರಿ ಜಾರಿ ಮಾತ ಹಿಂಗ ಏಕಮ ಏನು ಹಿಂಗೆ ಜಾರಿ ಮಾತ ಕವರ ಬಡ ಅಮೆರಿಕಾಗ ರೈಸ್ ಹಿಂಗೆ ಜಾರಿ ಮಾತ ಮಾಗಿನ ಏಕಮ ಎಮ್ ಎಸ್ ಕಂಶ ನೇರಿ ಎನುಫೂಸ್ ಹಿಂಗರಿ ಅವ್ರಿಗೆ ಮೇದಗ ಮೌಲ್ಯೋಗ ಸ್ಮೃತಿ ವಾಹಕ ಮಿಹಾರ್ ಮಿ ಕೋಟ ಮಿ ಫಿಯೋರ್ ಅಣೆ ಕೀವಿಗಿಂತೋ ಮುಸ್ತಗಿಲ್ ಕೋಟಕ ಫಿಯೋರ್ ಅಣ ಮಿಯೋರಣಿ ನೋಡಿ ಫಿಯೋರ್ ಅಳಾಫ್ ಮಿಹಾರ ಸುತ್ತಿ ಅದು ಇತರು ಫಿಯೋರ್ ತಕ್ಕ ಮಿಯೋತಿ ಅಳಾಗ ಅವ್ರು ಮಿ ದಕ್ಕ ಮೌಲ್ಯ ಕೀವಿಸಿ ಮಿ ಫಿಯೋರ್ ತಕ್ಕಾಗ ಮಿ ಕೋಟ ಹುಟ್ಟಿದಾನೆ ಹುಟ್ಟಿದಾನಕೊಂಡು ಬೀರುವೆ ಬೋತಿ ಅದು ಹುಟ್ಟಿದಾನೆ ಕಮಂಗ ಬುಣೆ ತಜ್ರಬಾಕಾರು ಬೇಣೋಕೆ ಶಟ್ಟು ಅಣ್ಕೊರು ಕೋಟ್ ಅಷ್ಟು ಮಿ ಕೋಟ್ ಉಫೆದ್ದಿ ಹುಳಗು ಗೌಮತ ಹಾಸಕೊಂ ಅಮೆರಿಕಾಯ ಅಮೆರಿಕಾ ಕಾಲ ಗೌಮತ ಎಮಿ ಹುಂ ಬೇಣು ವಾ ವಕಿ ಬಯಕಂಗ್ ಅದಬ್ದೆ ವಾತು ಗೋತಿ ಬೇಣು ಏತು ಎಣ್ಣಮಸ್ ಮಿ ಕೋಟ್ ಉಫೆದ್ದು ಮಗ ದೂನಿ ಎಹೆಂ ಹುರಿಯ ಫರಾತಕು ಮಸೆ ಕುರಿ ರಂಗೋಣಿಯತಿ ಏಕಂ ಬೊಡೆತಿ ಬಯ ಭಾರತಕೊಂ ಮಿ ಬೇಣು ಕುರಿ ಮಿ ಕೋಟ್ ಉಫೆದ್ದು ಮಗ ಎಮಿ ಹುಂ ಹಿ ಕುರಿ ಎಮಿ ಹುಂ ಬೇಣು ವಾ ಫರಾತಕಂ ಎಕನಿಕಮ ಮಿ ಕೋಟು ಹುಕುಮ ಕೊಮ್ಮ ಕೋಟು ಮಸ್ಸೆತ ಬಲಾನೆ ಹೇಮ ಕೋಟ ನುಫೂಸ್ ಫೋರ್ ವ್ಯಾಗೆ ಎಮಿ ಹುಂ ಬೇಣು ವಾ ಬೈ ಮಿಸಾಕ ಬಲ್ಲ ಅಣೇ ಅಣೇ ಅಣೇ ಫಿಲಿಪೀನ್ಸ್ಗೆ ಕುರಿಗ ರೈಸ್ ಡುಟಾಟೆ ಅಮೆರಿಕಾ ಅವರ ರುಳಿ ಎಣ್ಣಮಿ ಏನು ಹೇರಿ ಕೋಟ ಗೆಂಗುಸ್ ಏಕಮ್ ಇಸ್ರಾಯಲ್ ಬಡವಸಿ ಋಣುಗೆಂದೇವಳು ಏಮ ಎಮಿ ಹುಂ ಬೇಣು ಮಾಡಿ ಮಿ ಸೆಲೆಕ್ಟಿವ್ ಜಸ್ಟಿಸ್ ಅಮೆರಿಕಾಗ ರೈಸ ಕೊಮ್ಮೆ ಕಮ್ಮೆ ಕುರಿಸು ಏ ಕಮ್ಮ ಕಂಡು ಅಮೆರಿಕಾಗ ಸಿಫೈನ್ ಗೋಮ್ತೋಗ ಬಡತಿ ಜಾರಿ ಮಾತ ಹಿಂಗ ಅಬೋರೈ ಜಲ ತಿಯೋ ಮಿ ಗೊಂಟನಾಮೋ ಜಲ ಅದು ದುನಿಯಾಗೆ ಎತ್ತ ಮಿತನ ಸಿಟು ಜಲ ತಂಗದಾಗ ಬಡತಿ ಜಾರಿ ಮಾತ ಹಿಂಗ ಆಯ್ತ ಮೀ ಹುಂ ಮರ ಹಿಂಗೇತು ಅಣಿಯಾವರಿ ಕಂಗ್ ಆಮೇಲೆ ತಂಗ ಹಿಂಗ ಜಿನ್ಸಿ ಗೋಣಾಕು ಕುತ್ತಾ ತಕ್ಕ ಕುತ್ತಾ ಬೇಣು ಕೊಗ್ಗೆ ಮೀ ಹುಣಂಗ ಅದ ಅಣಿಯಾದಿ ಮೀರ ಕಮ್ಮೆ ಕುರಿಯಸ್ ಏ ಮೀ ಹುಕ್ಕು ಗೆಂದಂಗ್ ನೋಡಿ ಮೀ ಮಸ್ಸೆ ತಂಗ ಶಾಲಾಫಿ ಯೋ ಎಸಾಮ್ ಕೋಟು ಮಸ್ಸೆಜ್ ಹೋಣಿ ಏಮ ರಂಗಳ ಎಬ ಹುರಿ ಬೈಕ್ ಅಂತ ತಕ್ಕ ಫಸ್ ಮಿ ಕೋಟು ಏಕಮಕು ಕೋಟು ಮುಸ್ತಗಿಲ್ ಕೋಟಕ ವೀಮ ಕೋಟು ಬಲ ಅನ್ಗೊತ್ತಕ್ಕೆ ಕೋಟ ಕುಂಡು ಬಲ ಅಂದೆತ್ತೋ ಬಾಕಿ ಗೌಮೆಗೆ ವೆರಿಯ ನೋಡಿ ವಾಹಿ ಗೌಮೆಗೆ ಮಿಹ ಕವ್ವಾತಿ ಕಣ್ಣು ಕುರಾಕ ಹಗೀಗೆ ಕೋಟ ಕುಂಡು ಬಲ ಅಣಿತ ಏಮ್ಮ ಮಿ ಕೋಟು ಎ ಬಹುರಿ ಹಮ ರಂಗಳು ಡಿಸಿಷನ್ ತರಿಸ್ ನಗ ಮಿಸಾಕ ಇಸ್ರಾಗ ಬಿಡೋದು ಇರು ಮೆಚ್ಚ ಅದೇಗೆ ಇತರು ಸಾಕ ಸಾಬಿಯಾಗೆ ಎಸ್ ಬೈ ಫರ ತಗೊಂಡು ಮಚ್ಚಂಗೆ ಬೋರಿ ಮಿ ಕೋಟು ಫೆದನು ಫಾವು ಬೈ ದವಾ ತಕ್ಕೋ ಏ ಕುರಿಗೆ ಸಾಬಿಯಾಗ ಮಸಲಾಗ ಇದನ್ನು ಬೊಸ್ನಿಯಾಗ ಮತ್ತು ಸರಿಯಾಗಿ ವಾಕಿ ವಾಕಿ ಕಹಲ ಟ್ರೈಬ್ಯೂನಲ್ ಒಫದ್ದಾಗೆ ಬೊಸ್ನಿಯಾಗೆ ಕೂರಿಗೆ ಮುಜಿರುಮಣ್ಣ ಅದಬ್ದಿನಿ ದೇಹ ಮೈ ಗೊತ್ತ ಕೊಂಗೋಗ ವಿಸ್ ಬೈಕ್ ಜರಿ ಮಾತ ಹಿಂಗೆ ಫರಾಯ್ ತಕ್ಕ ಇವ್ರು ಕೋಟ ಹಾದ್ರು ಕೊರಾನೆ ಮಿಯಾನೆ ಚಾಡುಗ ಕುರಿಗರಿ ಹೊಸಿನ ಹಿಬ್ರಿ ಹಿಂಗೆ ಆಯ್ತು ಹೆಂಗೆ ಗೊತ್ತೆ ಬಡಂಗ್ ಎಫ್ರಿಕಾಗ ಮೀನು ಅದೇ ಕೊಡಬೇಕು ಕೋಟುಗ ಹೇಗಿತ್ತಿರಿಗ ಸೂದಾನ್ಗೆ ಕುರಿಗರೆ ಸುಮರದ ಬಶೀರ್ ದೇಕಾಲ್ ಏಕಾವಾಗಿ ನಿಖಮೆತಿ ಅಣೆ ಬದಕಂಬಂಜ ಎಕ್ಕಲ್ ದುಣಿಯಾಗ ಮಾಡು ಆರೆ ಬಾರೆ ನೆನ್ ನುಫೂದೆ ನೆಕ್ ಗೌಮ ತಗು ವೇರಿ ಹಿಂಗೆ ಮಚ್ಚ ಮಿ ಕೋಟು ಗಿನ ಶರಿಯ ಹಿಂಗ ನೋಣಿಯ ಅಮೃತ ನೆರೆಫೋರಿ ಏಕಂ ಬಾರುಗ ಗದ ಫರಾತೆ ಈಗ ಮಚ್ಚ ಅವರು ನೆರೆಫಿಯ ಹಿಸಾಬ ಮಿ ಕೋಟು ಗೋಸ್ವಿ ಹೇಮಿ ಮಾಡಿ ಕೋಟಕ ರಂಗಳ ಕಾಮಲೆನ್ನು ಕುರವೇತ ಹೇಮ ಮಿ ಕೋಟುಗೆ ದಂಡವಂಗತಿ ಇವರ ಹಿತಾಮ ಯಾಕೆ ಮಿ ಕೋಟುಗೆ ಬ ಅಣೆ ಬದಕಂಬಂಜ ರಂಗಳಕ ಮಿ ಕೋಟೆ ನಿಹಿಂಗ ಏ ಮಿಕೋಟು ಹಿಂಗಂತೀವಿ ಫರಾತ ಕೋಟು ಅಂಗ ಅಮೃತಕ ತಬಾಯ್ನು ವಿಸಾರಕ್ಕೆ ಇಸ್ರಾಯಲ್ಗೆ ಬಡೋಜೀರು ಹಯ್ಯರು ಕೂಡ ಅಮೃ ನೆರೆಫೋತಿ ಕಮ ಏನೇ ಯುದ್ಧನಿ ಯೂರೋಪ್ ಗೋಮತ ಮತಿ ಉದುಹಿಫ ಅಮೆರಿಕಾ ಆಗೋಸ್ತೇ ಒಳ್ಳೆ ಬೇನು ಗೊತ್ತಕ ಒಳ್ಳೆಫಯ್ಯ ಅಣ್ಣ ನಿಕಮಕು ಅಮೆರಿಕಾ ಮಜಬೂರು ಆಡ್ಮಿ ಕೋಟು ಗಮನದ ಹಯ್ಯರು ಕೂಡ ಅಮೆರಿಕಾಕಿ ಕೋಟುಗೆ ಸೀದಾ ಮೆಂಬರ್ ವಿಸ್ನು ಏಕೆ ವಿತ್ ಕೋಟ್ ಮೆಂಬರ್ ಕಣ್ಣು ನುಯಿ ವಿಸ್ ಮೀ ಕೋಟ ಆಗುತ್ತೆ ಅಮಲ್ ಕುರಿ ಜೀದಾನಂತಿ ಏನು ನಮ್ಮ ವಯಸ್ಸು ಯಜಮಾನಿಕೆ ಅಮೆರಿಕಾ ಕೋಟ ಒಮ್ಮೆ ಹಿಲಾಫು ಮಕ್ಕಿ ಅಮೆರಿಕಾ ಒಮ್ಮೆ ಹಗ್ಗೆನ್ನು ಹಿಂಗೆ ಆಯ್ತು ಅದು ಯೂರೋಪ್ಗೆ ಬೈಕ್ ಗೌಮತಂಗೆ ಬೋರಿ ಅವ್ನು ಸೀದಾ ಮಿ ಕೋಟುಗ ಅಸಾಸಿ ನಿಜಾಮು ಸೊಯ್ ಕುಫೂರಿ ತಸ್ತಿಯು ಕುಫೂರಿ ಗೌಮತ ವಿಸ್ ಏಕಮಕು ಏಕ ಆಮದನ್ನು ಕೊರಿ ಆಮೇಲೆ ಗೊತ್ತಾ ರಷ್ಯಾ ಗ್ರಹಿಸಾದ್ರೆ ಕೊಡಿಸಿ ಬೋರಿ ಅಮರ ನೆರೆಫ್ ಅದು ಕುಡ ಕುಡ ಕಮಕ ಉಳಿಗೆ ನಮ್ಮ ವಯಸ್ ಏ ಕುದಿನ ತಕ್ಕೆಗೆ ಮಸಲ ಕುದಿನ ತಕ್ಕೆಗೆ ಹಿಂಗೆ ಮ್ಯಾಮ್ ಫ್ಯಾಂಡ್ ಅವ ಹೈಕೊಲ್ಲಿ ಮಸ್ಸದ ಏಕಮ್ ಇಸ್ರಾಯೇಲ್ ಅಮೆರಿಕಾಗೆ ಬರೀ ಹಿಂಗೆ ವಚ್ಚ ಏಕಾ ತೊಂಬತ್ತಕ್ಕೆ ನೋವಿಗೆ ತೊಕೊರಿ ವೇಣಿಕೆ ಇದಂಗೆ ಹಾಸ್ಪೆಯಕ್ಕೆ ಮರ ಕತ್ಲು ಆಮೆ ಹಿಂಗೆ ಹಾಕೊಂಡು ತೊಂಬತ್ತಕ್ಕೆ ದೇ ಅಮೆರಿಕಾಗೆ ಬೇರೆ ಮಚ್ಚ ನೆ ಸೀದಾ ಅಮರ ನೆರೆಫೆ ಏ ನಮ್ಮ ಮಸ್ಸ ಬಡ ದಿಮಾವಿ ಇಸ್ರಾಗ ಬಡೋದಿರು ಮಚ್ಚ ಅಮರ ನೆರು ನೀನು ಇಸಾಬ್ ಕೋಟ್ ಗೋಸ್ವಿ ಏ ಮಮ್ಮಿ ಕೋಟು ರಂಗಳ ನಿಹಿಂಗಾಗಿ ಮೀರಣಿ ಅದು ಕೋಟು ರಂಗಳು ದೌರ್ಯ ಅದ ನುಕುರೆ ಮೀತಿ ಕೋಟಂ ಎಬ್ಬಾರ್ದು ದಿನಮಾ ಅದಿ ಮೀ ಕೋಟ ಕೋಟು ವಹಿ ವಹಿ ಕೊಳಕಣ್ ನುಜಿ ಕುಕ್ಕುರ ಹುರಿಹಾಮಿನ ಅದೇ ತಿರಗ ಫಿಯೋರ್ ಒಳ ನಿಮ್ಮೀಮ ವಿ ಗೊತ್ತಕ್ಕಿ ದೆನ್ ಕೋಟು ಹುಟ್ಟು ಆದ ಮಸ್ಸೆ ಕುರಿ ಹೇ ಮಾಡ್ತಿ ಕೋಟಕ ಮಾಬಳು ಮಸಕ ತಿನ್ನು ಕೊರೆ ಹೇಮ ಹಾ ಬುಡಕಂಡೆ ಮಸಕ್ಕೆ ಕೊರಿಫ್ ಮಿ ದಾಯ ವರ ಕುಡಿ ಕುದಿ ಕಮ್ಮಿ ಕೊರಿಫ್ ಅದು ಕುರಿಯ ಫೂರಿ ಕಂಕಮ ಸುರಿ ನಿಕಮಿ ತಿನ್ನದೆ ಕೊಡ ನಿಕಮಿತಿ ಗೋಮ ತೋಗ ವೇರಿ ಅದೇ ಕೊಡ ಕೊರಿಫ್ ಬಾರುಗದ ನುಫೋದ ಕದ ಗೋಮಗೆ ವೇರಿ ಕಾದೆ ಕೊಳಕಂಡೆ ಎಸ್ ಕಮ್ಮಿ ಕೊರಿಫ್ ಅದೇ ಗೌಮ ತೋಗ ಸಿಫೆನ್ ಅದೇ ಕೊಳಕ ವಿಸ್ನೆ ಕಮ್ಮಿ ಕೊರಿ ಇಸ್ರಾಯಲ್ ಸಿಫೆನ್ ಕಿತ ಮೀ ಹುಂತೋ ಮರಾದನಿ ಫಲಸ್ತೀನ್ ಕಿತ ಮೀ ಹುಂತ ಶಹೀದ್ ಕೊದ್ದನಿ ಅಮೆರಿಕಾ ಅಫ್ಘಾನಿಸ್ತಾನ ಕಿತಂಗ್ ಆಯ್ಲಾತೋ ಹಮ್ಮ ಎಮಿ ಹುಂಗ್ ಮುನಿಫೂನ್ ಫೀಲ್ ಹೋಮಂಗ ಮರಾಲ ಎಮಿ ಹುಂಗ್ ಅಮ್ಮ ಜನೀಮಾ ಹಿಂಗಾದ ಮಜಾ ಕೊಲ್ಲ ಹಿಂಗೇತು ಅದು ಎಮಿ ಹುಂಗೆ ಬುಹುರಿ ಮೀ ಹುಂ ಮರಾಫ ಎಮಿ ಹುಂಗೆ ಗಯಂಗ್ ಕುಡಕಮ ಗುಸ್ ಏಕಾಕ ಫೋಟೋ ತೋರಿಸ್ ನೀರು ಏಕಾಲ ಮೀ ಹುಂಗ್ ಮಚ್ಚಸ್ ಮೀ ಕೋಟು ಅಂಬರು ಹಿಂಗೆ ಏಕಾ ಏಕಾ ಅಮೆರಿಕಾ ಮೀ ಹುಂಗ್ ಮಚ್ಚ ಹಿಂಗಾಫಿ ಯಕೀಕತ ಅಮೆರಿಕಾ ಬರ ತಿಬಣ್ಣ ನಮಗೆ ಮೀ ಹುನ ಬೆಹೇಫಿಯ ಕೋಟು ದುವಾದ ಎಮ ಮೀ ಮೀ ಕೋಟುಗೆ ಬಲಿಫೆ ಯಕೀಸ್
0: ಜವಾದ್ ಮೀ ಅಮೆರಿಕಾ ಹಿಂಗ್ ಅಮೆ ಬೈನ ಲಗ್ವಾ ಮೀ ಜಿನಾ ಈ ಕೋಟ ಅದೇ ಕೊಳಂಗಳಿ ಮೀ ದಾತಿ ಕುರುಮ್ಗೆ ಫಿಯೋಳು ತಕ್ಕಿ ಕೊಬಾತೋ ದೆನ್ ದುನಿಯೇ ತೆಕೆಣಿ ಕೀನತೋ ಮೀ ಫಿಯೋಳು ತಕ್ಕಾಮೆತೋ
1: ಅದು ಮೀಗ ದತಿ ಕುರುಮ ಫಿಯೋಳು ತಕ್ಕ ಕುರಿ ಮೀ ಸಾಳೆ ಆಫಿ ಮೀ ದತಿ ಕುರುಮ ಫಿಯೋಳು ತಂಗ ಅಳಾ ಹಿಸಾಬ ಮೀ ದಿಯೇ ಎಮ್ ಫರತೋ ಮೀ ಕೋಟು ಉಳುಣು ವರಬ್ಬುಡ ದ್ಯಾಸ್ ತೇವಿಯ ಗೆಂಗಡನ್ನು ಇಸ್ರಾಯೇಲು ಗಜ್ಜಾ ಅರಾಗಣ ಗಜ್ಜಾ ಅದೇ ಕೊಡ ಜರಿ ಮಾತ ಹಿಂಗ ಕತ್ಲು ಅಂತ ಕಾ ಮೀ ಮಿಕೆ ಜನುಸೈಡ್ ಮೀ ಚೀ ಫಿಶುಮಾ ಎಕ್ಕೊಬ್ಬಿಸ್ ಕೋಟ್ ಫಸ್ಟ್ ಜೋನ್ ಎ ಫಸ್ಟ್ ಜೋನ್ ಇಸ್ ಕೋಟಂಗ್ ಹೆಂಗೇ ತಿಮಣ್ಣಮೆಂಗ್ ಇಸ್ರಾಯಲ್ ಬಡೋದಿರ್ ಕಾದ ಮೀ ಹಕ ಅಮರು ನೆರೆಫಿಯ ನೋಣಿ ಏನಕ್ಕೆ ಮಸ್ಸೆ ಬಲಂಗಳ ಫಿಯ ಮೀ ಮೀ ಕಂಗ್ ಅಣ್ಣಾಡಿಕ ಯಾವಾಗಿ ದುಣಿಯಕ್ಕೆ ಎಗ್ಗುತ್ತಕ ಸಿನ್ಸಾಫಿರ್ತಾನೆ ನೋ ಅಳಗೊಂಡು ಮೆಣ್ಣ ಮಿಸಾದ ಕಂಗ್ ಹುಳಂಗು ಮೀ ಹುಂ ಮಿತನಂಗ್ ಆಸ್ ನೋಣಿಯ ಅಳಗೊಂಡು ಮೆಣ್ಣ ಪ್ರೊಪೆಗೆಂಡ ಕುರ ಫರಾಯತ್ತಕ್ಕು ಬುಡಫಾನೆ ಮೀ ಹುಂ ವರ್ಣಕ್ಕಿ ವರಂಗ್ ಬೆ ಇನ್ಸಾಫ್ ವೇರಿ ವರಂಗ್ ಇನ್ಸಾನಿ ಹಗ್ಗುತ್ತಕ ಹೆಚ್ಚಿ ವರ ಬರಾಬರ್ ಬೈಕೆ ಕಮ ಹೆರೆಣ್ಣು ಕಂದ ಕಮಕ ದಿಮಾವಿ ಮೌಣ ನೀಕಿ ಇನ್ಸಾನಿ ಹಗ್ಗುತ್ತಂಗು ನಿಕಮಿತ ಗೋಮಕ ದಿಮಾ ಕುರ ನೋಣಿಯ ಮೀ ಹುಂಗೆ ಮೀ ಹುಂ ಹಿಂಹಮ ನುಜಿಹೇ ಗೋಮಕ ಕುರಿ ಮತ್ತು ಲಾಮಿದ್ದೀಯ ಮೀ ಹುಂ ನಗಾನ್ ಹುರಿ ಹಚ್ ಏಕಮ್ ಎಮಿ ಹುಂ ಹಿಮಾಯ ಕೊದ್ದೆ ಇಸ್ರಾಯಲ್ ಕಾದ ನೋಣಿಯಾದಿ ಎಮಿ ಹುಂ ಅಮಿಲ್ಲೆವ್ವಿಸ್ ಮೀ ಹಿಂಗ ಜರಿ ಮಾತವುಗ ಎಮಿ ಹುಂ ಕುರಿ ಮತ್ತಿಗೆ ಇನ್ಸಾಫೆ ನೀ ನಾನು ಎಗೋತ ಮೀ ಫೆನ್ನನಿ ಎಮ್ ಏಕಾಲ ದೋಣಿ ಎಮ್ಮಿ ಹೋತಿ ಅಷ್ಟು ದುನಿಯಾಗೆ ನಂಗೆ ಸಮಯ ಇನ್ಸಾಫ್ ಹೆಂಗೆ ಕಾಲ ವಿಸಿ ಚೆನ್ನ ಹಗೀಗತ್ತು ನೆಮ್ಮಿ ಯಾರು ನುಫೆನೆ ಏಕಮ್ಮಿ ಅದು ಒತ್ತಸ್ಮಿ ಒಣ್ಣನಿ ಮಿದನ ಸೆಲೆಕ್ಟಿವ್ ಜಸ್ಟಿಸ್ ರಂಗಳು ಮಕ್ಕಿ ಮೀಹ ಕಾದವು ದೇತಾನೆ ಹಗ್ಗು ಮಿಸ್ ಏಕಮ್ ಏ ನಿಕಮೈತಿ ಮೀಹ ಏಕಮ್ ಭಾರಗದ ಮೀಹ ಕಾದ ಬೆನ್ನೋದೇವೆ ಭಾರಗದ ಮೀಹ ಮಸ್ಸೆ ಎನ್ನು ಬೆದೆ ಏಕಾಗುತ್ತಕ ಮೀ ಒಣ್ಣನಿ ಏಮ ಅವಾಗುತ್ತಕ್ಕೆ ಮೀ ಕೋಟಾದ ಕೊಳ ಫಿಯವಳು ಪುರತಮ ಎಳಿ ಇಸ್ರಾಯ ಬಿಡೋದಿರು ಮಚ್ಚ ಮೀ ಅಮರು ನೆರು ಮಿಸ್ ಲಸ್ಟು ಗೆಂತಿ ಬಲ್ಲ ಏ ಜರಿ ಮಾತ ಹಿಂಗಾತ ಗ್ಯಾಟ್ ಕಹರಿಂಗ ಅಮರು ನೆರುಣಿ ಆರು ಕವರ್ಸ್ ಗಿನೆ ಏವೆಸ್ ವರ ಪ್ರೆಷರ್ ಆಯ್ಕೊಂಗೆ ವಾಗತಕ್ಕೆ ಏ ಕೋಟುಗೆ ಮೀ ಏರುಗೆ ಪ್ರೊಸಿಕ್ಯೂಟರ್ ಜನ ಕರೀಮ್ ಖಾನ ವರ ಪ್ರೆಷರ್ ಅಮರು ನೆರಫಿಯ ಏನಕ್ಕೆ ದೋಸ್ತು ಹೂವಾದಾನ ಕಮಗೆ ಬಿರುದಕ್ಕ ಏನು ಹೋದು ಆಮೇಲೆ ವಾಕ್ ವಿದಾರ ಬ್ಯಾರ್ ಇಮೇಲ್ ತಕ್ಕ ಹೆಚ್ಚು ಗೆನ್ನೆಗೆ ಫರ ತಕೊಂಡು ಇಸ್ರಾಯಲ್ ಬಿಡೋದಿರು ಮಚ್ಚ ನೋಡಿ ಇಸ್ರಾಯಲ್ಗೆ ವೆರಿಂಗ ಮಚ್ಚ ನೋಡಿ ಇಸ್ರಾಯಲ್ಗೆ ಸಿಫ್ಯಾಂಗ ಮಚ್ಚ තුමත්තක කෝටමරේ නෙරිෆියා හයියර කරවමරේ නෙරිෆියා නුනේ මස්ස බලාකම වඤ්ඤා මිකා මිකා කන්තක වාණ එහෙම එන හොරි ෆස්ට් ටිහ එස් කෝටක බලිෆේ හගියොත් එකම් කෝට බලිකව කවර බොඩ ගෞතවගේ බාර දුන්නේ තුමා දුනේ ගෞතව විෂ්ණු හොරිගේ බල්ලෝ මේ ඉන්සාෆ් හොද මස්ස එක්කලා ෆරාත්තක කන්තක කරාගේ දුනේ ගෙහෙම් මිහුණ ෆිලාල් දෙ ෆරාත්තෝ අඛලා කරිකොයි එම විගත කි වර ෆහොන් කොමගත ක සේන ෆහොන් ආ සේන අමිල්ල ගුර්බාවගේ නම සේන කෝට අමර නෙරුනි සය බොඩෝ දිලා දෙකොන් ඒ හිසාවුන් ඇමරිකා කෝටා ජස්සාදයි වරබ් බොඩ ඒ හිසාවුන් ප්‍රථම ෆියෝල් තංගලා ෆියෝල් ෆියෝල් ප්‍රථම ෆියෝල් තෝ තේරෙගේ මියුන් ගෙසට් තෝ ෆ්‍රීස් කුරුන් ඇමරිකා ගෝරි කෝට් කෝට් ખાસක කරීම් ખાනුගේ එනේ කි ප්‍රොසිකියුටර් ඒගේ ඉතුරුන් අනේ මේ කෝට් ක ෆණ්ඩියාරුන්ගේ නේද එමිහුගේ ඇකවුන්ට් තෝ ෆ්‍රීස් කුරුන් ඇමරිකා ඇඟරුම් විසානු දී දැන් එහෙන් ගොස් වරග්ගින කෝටුගේ හොද ඇකවුන්ට් තෝ හුන්නා තවර බෑ ඇකවුන්ට් තෝ කච්චි බොඩසින් ගා මොසසයි ඉත සතේක බෑක් මස්සේ කර මොසසයි ඒගොතක් ගොස්සේ කෝටා දෙ කොළන් අලම්වා බෑර ෆියවලතක මේ කසුයිෆ්ට් නිසාම බේර කොල්ලුමා එමිහුන්ගේ මේ කාඩු බේනකගේ වියෆාර් කුරු මනා කුරුමා බැලන කම් නිසාමගේ තෙරේ එහෙන් ගොස් ෆරබ් බෑර ෆියවලතෙන් ගලීම වලගති කෝට වර දැත්ත දිමාවානේ දෙන් අනක් කොළන් මේ කෝටා දෙ තෙරේ ගෙන්ගේත මේ කෝටුන් මේ අනේ දෙ තෙරේ ගමියොන්න වාකේ කි ඉතු බාර නගාලුම වෙස් බෑර ප්‍රොපගන්ඩා තෆතරා මේ කෝටුන් මසක මෙකුරණි වක් බයකා දෙකොළ ශේ නොනියා ඇමරිකා මිහු හයියර් කරම ගෙන්නේ නොනි ඇමරිකා ජස්සා දාගෙන්නේ නොනි ඇන්ටි සෙමිටිසම් මේ හාස්කෝ දෙන් ඇන්ටි සෙමිටිසම් කෙමෙන් වර ආමු බයි යහූදින ජස්සා දාගෙන්නේ යහූදින් කමෙන් කුක් ගෙන්නේ නොනේ මිහුනහම ජස්සා දාගෙන මෙන්න දිමාක් කුක් ගෙන්නේ මෙවරෙනි යහූදින් කුරකන්තක නුඹුණානේ මිහුන් නේද එමිහු කොම්මෙ දුකත බය කුමරා ජරීමා හින්ගා ගතුලාම් තන් හින්ගා මිහුන් ගදොර සුන්නාපති කො කුඩ කුදින් ගැස්සාබුරි කො මිහුරියා කම කුරාරස ඒකි මස්සයන හත්ත සුන යහූදින ජස්සා දාගෙන මි කෝටුනේ යහූදින ජස්සා දාගෙන ඇමරිකා වරනේ ඇමරිකාගේ සිෆයින් නම් මිමිසුන ජස්සා යගෙන නෙමෙයි මිමිකා ගොතක මිමික මස්සේ බලා ෆිය ජස්සා එම මිකා ගොතක ගොස් ප්‍රථම ෆියවල් තෙන් එවි එහෙන් එයා එක්කවස් කෝට් කුරියක් දිය එකම එෆ් ඔ අනක මිහාර මෙවනේ සෙකන්ඩරි ෆියවල් තකේ ගලා වාකේ කි මි කෝටන් එබ්බාර දුන් දේ ගෞම් තකවස් ෆියවල් ආලා එවානේ කි මි කෝට් දෙ මිසාව මි බැන ලොකම් ෆරාතක මි වනේ දෙ මි කෝටක් බර බිර බිර බොඩේ මිහාර නේද ඒ වාගොත කි දෙ මි කෝටුගේ මසකෙත්ත කිනේ හිඟානි ඒ මි කෝටුගේ බොලේ සතේ ෆ්‍රාන්සිස්කෝ හුරියා ගොම්ත හැකි මේ කොටක සෙලෙක්ටිව් ජස්ටිස් ගෙන් ගොලේ ගොම්ත කෙන්නෝ ගින ගොම්ත හැකි හැම කෝට් මාසේ කුකුරම් බේනවා ගොම්ත එකම දුනිය ගෙන් ගොඩන්නවා මාලි බාරෝති අධිස ඇමරිකාතු එහෙම විජ්ජා ඇමරිකාගේ එහාවර ෆියර වලකම ගොම්ත බිරු ගන්නා නිසා කන් ඉරාන දෙකොළ වෙස් ෆියර රේනි මා බෑග් ගොම්ත කන් ඉරානුගේ මතින් දාපොර්ත කච්ච ජෙස්සු මනා කුරිත හැම එකත මි කෝටන් එබ්බල්ලන් දෙකම වඤ්ඤා ඒ ගොම කද කොලානක ඒ ගොම් බේරු කොල්ල ෆ්‍රාන්සිස්කෝ නිසාම මාදි නිසා එහෙම ජය ගොම් බිරු ගන්නානේ කෝට එබ්බර්ලුන් දෙ එම් ෆොංගස් බොඩ ෆාන් කෝටුගේ කෝටුග මේ මේ මොහහදාක සොයක ෆොටස් තමන ෆියෝරා ෆාන් එහෙම ජය කෝටුන් ජෙන බේරුවා ඒ හිසාව දාන මෙහර බොඩ ෆෝති මෙහර ලා ෆෝ ෆියෝර තකෝ ෆියෝර තක සෝබුන් කෝටුගේ මී අනේ උසුල් බදල නොකොෆියා නොනි ඉස්රායල් ඇමරිකා මීහු මච දාවා කරන කහකන් තත්ත හුට්ටා නුලා ෆියා දෙන් අලන එවර වර්ගද ෆියෝර තේ ඒක මානේ කි දෙම් බොඩ ෆාන් මී ස්ටැටියුට් තුක සොයක ෆෝරි ගොම් තක මච ෆියෝරා ලා එහෙම ජය බයි ගොම් තක ඒක වකි වේ දාන එහෙන් නම වෙස් ගේත දෙමෙති විදාල සුවයන් අද ಜವಾಬ නොදෙවේ කන්නේ එහෙන් ගෞමත දෙකෙනි කිනෙත්තු আদি මිහාතන බදාර අලිස් තාලුම් වනි මිකම් වරපඩ කුවෙරිකු ඇමරිකාගේ අමල්තක ඇතිර බොඩ ෆ්‍රෙන්ඩ් බැනලකවාමි කානුනා බැනලකවාමි ඉන්සාෆන් වරපඩ හොරසෙලම කුරා කමෙ ගොතු ඇමරිකා ගාමල්ත සිෆකු ෆමියොත්ති ගේත දෙම් මි කෝට්තක මි කෝට්ට කොම්ම ගොතක යුරප් කොම්ත කොම්සර් කගේ බාලුන් දෙ මි කෝට්ත ගේත මිසාලක මි කෝටුගේ මාර්කස් මීනෙනි හොලෙන්ඩුගා හොලෙන්ඩුම් බරණී තිබන්න මෙන් කෝට් හිමයි කොත් දේනමි එහෙනම් සොලෙන්ඩ කිස් වර කුඩ ගෞමේ මහභාරගත ගෞමෙන්නෝ අද යුරප් ගෞමත කිස් ඇමරිකා කුරුමති ගානින් මාබඩ දවරෙන් අදා කුරේ ගෞමෙන්නෝ ගෞමතකෙන්නෝ එමි මා මිහින් අද මිවගුත් මිහින් බොණලිකම වෙස් ඇමරිකා වරන් හර්කස් ෆියවෘතකෙන් අලාෆියා යුරප් ගෞමත කස් ඇමරිකා බොණොඳ බෙන් නුවා ඒ ඉංගවඩන් වන් මිහාරස් මි වරන් ගෙන කන්ත තෝග අම යුරප් අද කොළ ඇමරිකා කොළ කන්ත තෝග යුරප් ගෙ බජි එබ්බල්ුන් දේ සයක් මි දේ තෙරෙන් මානේ වරන් ගෙන කන්ත තෝග අම ෆිත්තාලි ම යුරපොන් දු දු දෙන් ජෙහුනි වර අවුරුන්න වරගින ખબરතක මඩි වෙන කන්නේ ගම මිසයක මී යන්නේ ටෙලිෆික ෆිය වරතක මී ගස් වර බෑර කන්ත තවග අද මි දෙතරෙන් මී යන්නේ ඩීසල් මසලාග සම ඇමරිකායෙන් බුනි මී වරක ඩීසල් නිරේෂ බුනි ම යුරප ජෙහුන් නෙරි අද මි හාර වරනි රෂියාය දූ දීකින් හේත එස් යුරප් රුහෙ කමෙන්නු එකම කසේ ඇදිතර ෆිය වරලා කන්නු කෙරි එම ඒගොත බලාර යුරප් ගමත මෙහෙන් බුඤ්ඤ සෙමිහුණක ඇමරිකායගේ නුරුහුමුග මිකොට් හිමායත නුකර වෙනකො මිහාරෙ බුනේ ತಿಮಣ್ಣಮೆ ಮಿಕೋಟ್ ಹಿಮಾಯಕುರ ಮಸೆ ಕುರಾನು ಎಹೆಣ್ಣಮಸ್ ಎ ಬಾರೆ ಯೂರಪ್ ಗೋ ಎಕ್ಕಮ್ ಕಣ್ಣು ಬೆಲೆ ಎಹೆಣ್ಣಮಸ್ ತುನಿಯ ಹುರಿ ಹಾಗೌಮುತ ಮೀ ಸತೇಕ್ ಫ್ರಾನ್ಸಿಸ್ಕೋಮ್ ಎಕಿ ಎಕೆಚ್ಚ ಕಮ್ಮಿ ಅದು ಕೂಡ ನುಕುಮಿ ಜಿ ಅಮೆರಿಕಾ ಕದ್ದಿನ ಕೊರೆಯನ ಕವೆ ನೋಡಿ ಹುರಿ ಹಾಗೋಮೆ ಸ್ವಿಫ್ ನಿಧಾಮ ಬೇರೆ ಕೊರೆಯ ಹುರಿ ಹಾಗೋಮ ಫಿಯರ್ ಒಳಗೆ ಅಮೆರಿಕಾ ಕವಿಸ್ ಅಣೆ ಹೆಂಗೆ ಸಾಜಾಮತಿ ನೋವೇನು ಏಮ ಏಕಾಗುತ್ತ ಕೊಮತಿ
0: ಜವಾದ ವರ ಬಡ ಶುಕ್ರಿ ಹಂಗೆ ತೋ ಹಿಸಾ ಕಲ್ಲಿ ಮಾಲುಮಾತ ಮಿದ್ಗೆ ದುನಿಯಾ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾಮಿ ಪಲಾಲಿ ಅಮೆರಿಕಾಗೆ ಫಿಯೋಲು ತಕಾಯಕು ಬೈನಲ ಗ್ವಾಮಿ ಚೀನಾ ಕೋರ್ಟ್ ಬಂದು ಕುರನ್ ಜಹಿದಾಣ ಎಮ್ಮಿ ಮೌಲುವ ಮುಹಿಮ್ಮು ಮೌಲು ಮಾತ ಕೆಲೆಬುಣ್ ಕಂಗೆ ಉಮೀದ್ ಕಾವಾ ಕೇಳಾಣ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවාහකේ කියාදී කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ ekamaku e inkom me wahake kundas kurambi afilav hasil kurambi aiburate

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: ගඩින් ෆතිහ් හතරගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍යයේ ගඩු.
1: හිතායතුගේ මොගුදායතු